ඒවරෙන් බුණුවේ කලේග ෆානු තිය වඩාගති තිමම්මෙන්ගේ ඉලා හුන්නන් අලුකං කුරුමු තිමම්මෙන් දුරුකරපු මතෝයි. ෆහෙ කලේග ෆානු තෙදවෙරින්ගේ තෙරීම් වානම තිමම් මෙන්න තිය වාදුකරවා කන්ත තිමම්මෙන්ගේ ගාත ගෙන්නවා බල්ලවාශේ.

ඒගෙ වෙරි රස්කලාන්ගේ අමුරුෆලක් කොම්මෙ එච්චෙන් හලාකො කොන් නැති කොල්ලයි ෆහැ එවරෙන් උළුණු තන්තම් මෙනුවී ෆෙන්නාන්නෙ බයකොකම්ගා එවරෙන් වෙජ්ජව්ව කුව්වෙරිවි මීහුන්න තිමන් රස්කලාන්ගේ ජජා දෙව්වනී එපදැන්නේ.

නබියා එබහී මුහම්මදුගේ ෆානතිය බෑමීහුන් ඉජාබ දේශ අදිතිය බෑමීහුන් එකලේගේ ෆානන් ඊමාම් වශ ඒරුන් එකලාන්ගේ තිය බෑමීහුන්ගේ ෆාෆත ෆුසවා වේන්දනුවේ අසාබුන් එකලාන්ගේ තිය බෑමීහුන් දින්නවානතේ.

රකයන් හොශාලුවා දුවහම් එවරෙන්න්නං අංගවානෙත මී හක්කො දෙදුකම් ගා නොේ හෙයෙ එවරෙන් බුණානෙත එහෙන්නකුන් නූනෙ අහරමෙන්ගේ වෙරි රස්කලාන්ගේ ගන්දී බුණමෙ මී හක්කො තෙදෙ එකලාංග වහයි කොරවානෙත ෆහෙතිය බෑ මීහුන් කාෆිරුවෙ උළුණු කමට්ටකා වේන් දෙනවෙ අසාබ්ගේ රහ තිය බෑ මීහුන් ලිබිගන්නාශේ.

0: ඇදගුණ
1: රත්
2: නසත් එහෙම නොවේ බෑ මේ ෆිහා නොනේ හොටාතක නෙර තේවගොඩ සීද කලකු දැහුණකම වනගත හමාලා දැරුස් එහෙම කිත ෆර්ස් දෙලුවේ ෆතවුණනේ
1: වර නොරක් අතර බැක්ටීරියා නේ ඔෆෙ දෙකම වනේක තේලුගත තෝ මෙහි මෙහි කරණි මේ හුණු වෙච්ච එක බැක්ටීරියා නොෆෙ දෙන දොත් ජරාසීම විශ්නු ඔෆෙ දෙන එකමක එහෙන්නකුණ නෝ වනි එන් කොම්ම එච් එක තරේක විශ් එච් එක හිපාටාලේ වර එච් ඔෆෙ දෙ
2: එහ අල්මෙන් වරංකම විශ්නංජයකම හාසුගත ගම තේ අල්මෙන් කේම්බුයි මොකද මම තෙලුලි එච්ච සවිහස් දොරවුන් আদি වර රංගල තන්තම් විශ්නානෝනේ කේම් කන්ත නුගෙන් දියොන් දත්ත
1: යා අවුන මෙහස වන්ද මියදුගේ මවුලුමි නිම්මාලින්ගේ තව අල්මෙන් උම්මීද කරණි හොරි හබේ ෆ්‍රොම් විස් මී අඩුවේ ගෙන් දියා මුහිම වාහකත කම සමාල් කන් දෙපාන කම අවුන කොම මියකිස් ආශිය මියක විස් වාම් බේන වාන දොලෙහ මියක විස් වාම් බේන වාන දත්ත ඒ මිකමගේ දෙමිහුරු මට්ටක සමාල්කන් දෙන මුහිම්ම කන්තතෝගේ තරේග නිදි ෆුරිහම කරුන් හරකය තැරි දිරිවුණ මක්ක මග ෆහි කරුන් කස්රත් කරුන් නිදි හම කරුන් තාසා මින්හම කෙවුන් බේනු කරුන් මෙම සමාල්කන් දේංචිහක
2: හකුරා ලොනා මදු කර
1: හකුරා ලොනා මදු කොල්දුම් විසයි ඒ මුහිම්මොකම ඒ හුරයා බැෆුන සොරපොඩ ශුකරිය නියද ඒමක් ස්තන්නවාලගේ පොත්තේද දෙැන් අවගන්මන් මිහාරු දැන් ඒටම් තෝක කෑරික කිවතන් අධවිස් වර පොඩු දෙත්ත අවුන්මෙන් කලමි ඩිජිටල් දමානකය කියස් ඩිජිටල් වසීරත්තෝගේ බේනුකොක්ගේ ෆෑසන් නේගුම් දෙත්ත නගුද ෑසන් නෙගු
2: නගුද ෑසබන ගංජය කොම වරක අධවිස් දත්ත
1: අධිවිස් තැන් නගන් නුජයන දුවහෙන් අන්නනකම අවුම උම්මීදු කොරණි දෙම ඒ ෆැස නගන් ඒටම් තෝ කෑරිය ගොස් තිබේ තේම ගවගන්මෙන් එහෙම මියුන කුඩකොන් බාලන් එබජේ ඉතිරම් කරන් එබජේ දොත්තෝ ඒක මේ ඒටම් ද ෆැස මිනගෙන පින්කෝඩ බේනුකොක්ගෙන් පින්කෝඩ පින්කෝඩ ගිජ්ජීයා එහෙම මියකන් ඒ කෝඩු ගල ගොතක බේනු කොරුමගේ ෆුරසතුවිස් ඔන්න කෝඩෙන් එහෙවීම ඒ කෝඩ නුෆෙන්න හිසාපුග මඩ කොල්ලෙබ්බෝ
2: සහතු හුන්න වෑර සන රත් ඇඹරි හුර මුස්මර අවුලකම කැගේත ඒ අනමිහ යගින්වාන අවුමන් එතැ නුබදානක ඒ දැන් අවුම හවර බිස්නාදගේත
1: දැන් මේ ලිබේස් ලිප් කොළුත්ත ම වට්ටාදන දොත්ත ඒක වට්ටාදන් එබූර ඩස්පින් පහට්ටාම ඒ ඩස්පින නිගාශය කුණ විස්සාලම අලුවන ත්
2: අද ඔල්මන්න කුරවේකම ගත හට ටම ජමාකරවේ ෑස එවීම මේ ෑස නග ජමාකරම සල්ම විසන්ජ බෑවරම හුන් තිබ ගොස් අල්මෙන් තින් හතර හුන් ෑස ජමාකොද්දී අද හුරිහක ගෑන්ට බයි පහ ඔල්මන්න මඩකොල්ද බජයේ දිහවරක පනරක මේට ඒනගේ හුරිහා මසක තේ දෝගේ හිතාව කිතාව හුරිහකම ගත හුරිහාකමෙන් නිම්මා තනුගේ ගොඩාදනය හ බයකුති බෙජී අවුන්ම සන ද කොමසර කොද හනක පාස ජීලා වගුතු ඒන කරබ හම හන ෘස්තන මේ වර
1: හැවර කවන්ට තක ෑස ජමකර
2: දක දිහවරක මීහුන්න ෑස ජමකර මහ කරන දම ගේ න කොම පහර සිටවර නගාව මහ නම්බද බා ජා කිය රත් නගන මී සල්ම විශ්නාද ජයකමන්ගේ අවමන සිගේ පසයහක පසේ වානක බෙක ගොස්ග ජමකර හරම බර මල කවන් ජමකොල්
1: ර දේටම තිගේටම හොන්න තත්ත විස පුර ත. එමජකම පඥා එක කියව තිබ බෙෆුල්කාර තිබන්නාද මිහාවරු එබහුට්ටේ ඒ මොල දිම දැන් ඒ බෙෆුල් වඩන්නවා නත
2: දම
1: සත් එවිස්ත එක් ගොතෙක් කරනෙන් එම මීවි සම සමාල්කන් දෙවන් ජයකංකන් එද මෙහාර නියමකා දිමාල තනි හස්තවගේ සුරහිතක විස් පාලාව තනිමාලම්වා
2: ආත්.
3: IKEA presents
4: Bajwer Hena
5: IKEA Opticals in eng has rupiyai mate gewe faria kurab wage nasibiri farata ka debe fuloka drum loan umra dature mi promotion ge hedu kurak komme eng has rupiyai ka coupon ne mi ge iturun tafato ekki brand takun 30% hame discount adi komme thing has rupiyai matin kurab wage faria ka fasa te rupiyai gift voucher adivas adivas nasiba gwasan kolle mang ailaya ratte hinnai ko avahan IKEA Opticals ziyara kurabwa
2: ස්තකෝ
1: MTDC ge managing director kam niyaz wai coffee kam buna khabar den gunaman transplant kurum ge bil rais taste kore be khabar mino ho ge bis sab
2: den ho re khabar ta on ba dana sannon le khabar ta ba da scam masale ge anghena khayer coffee ko ma khabar ge surhi den shahil ge masal ta anikas ber ko da kam khabar ge surhi adiras ya ras ko da ba da hulwa le khabar mino ho shai kor ba fe be den amaz ki investment manzil ka raj hindam kam vyapar be ba de said vidal ko khabar ge surhi den fm ad ko la hd sing ho shale masal na ga fe kam khabar ge surhi mino fa ko de
1: ون اون لائن کی خبر تک با اعلان دین نو گس میر دین ان نو تک فا کلے وے مسل تو برہنا فوٹو ہو دا بلیک میل کری مسل الون بلنگ حکومت آوا ہک دین دو تم فیسا ہو دا سینٹا ان فیک لیون ہوشیلی کما بنا خبر مینوں فا کلے اور
2: بندنا Tiladunna baadaruga aggaumakun raajya khandayali safirun fekkol arwaafika meen khabre sirukhi faaha kolde den KRH ga kaamya primary health care revitalization rollout tamreena gendiya khabre sirukhi nikli abbaswun kuriya gendaani saudin israel baadaaga tumunkama trump vidalakum meen khabre sirukhi saalis dehaas ہوں حضرات جس اسرائیل میں ہوں اکثر گوہترے بڑے لوکیا ہرمک کنڈا ہے کمیں خبر کے صرف فاہ کل دے
1: میں ایسا میں تو کے باج ور ہندن پروگرام الگورمنٹ نی مالان میں تو کے پروگرام افدا میں ونی رگیا وا پھر میں تو کے انیا پروڈیوسر کی نزہت انیا اپریٹر کی رملا میں تو کے پروگرام میں ہشلی الگ نصر دا
2: ادی اون رمیس
1: پوری بیفرنا ورن افا ویری باج ویری ہکر دو ہکن اسلام
2: علیکم

0: කුන්දමාලව වාහක දෙක්ක
1: වේගඩු එගාරැම් භාරිය ස්ටඩියෝයම් වකුතු. සබ්බිස් ජුලයි
0: දිවිහරාජ්‍යයගේ මිනිවන්දුවස්.

0: ගෙනස් බෙට්ටිජිකමක් වඤ්ඥාමු ඒ ඉක්ස්පයවා අදදු කුඩවගෙන්දාන හම එයකුන් රඟල ෆෝකස්ටක එක්කොම් වෙච්චිය ආවන් මෙන්නම් ඒති අන්දාසා කොරවේනේ රඟලු මින්වරන් ඔඩර් කොරුන් ඒවාහකක ඉතුරු උනවාවර එක්ස්පයවා නුජෙහේවර එංකම වඤ්ඥා ආවන් මෙන්න වර බොඩු ආවන් මෙන්න සේව් කුරවිගෙන් දානෙ ඒ එක්ස්පයවකෙන් උකාලන් ජෙහෙබයි මීක කුරීග අවන්වෙන්ගේ තෆාස් හිසාප්තකුන් දක්කා ෆහුරී 30% විහිපසට අදේ තෙරෙක බේස් තිව රාජ්‍යයක වේෂ්ටුවකෙන් ගොස්ස හුන්නානකම එහෙවිම අවුනුමෙන් වර ගාතු මිකම් බලා මි ෆෝකාස් රඟල් කොර විච්චිය උකාදන් ජෙහේ බෑ අවුන් මෙන්න මදුවගෙන් දානි හම එයා එක්කොන් සිහි ෆරවාතෙරෙන්න එක්කොන් අවුනුවෙන් ගාතු මසේ කොෆිකම වඥා රාජ්‍ය බේනුම්වා බේස්ත රාජ්‍යක පෙහෙට්ටොන් ඒ රාජ්‍යයක ඩොක්ටරම් ප්‍රිස්ක්‍රයිබ් කරවා බේස්තකි රාජ්‍යෙන් ලිබෙන් හුරි බේස්තකම ගාවන්වෙන හෙදේන ඒ අනේ මාකට් ෆෝසස් ඩිපෙන්ඩ නොය මානෙකි ඒ කොම්මෙහෙන් බේනු කුර නුජෙහේ බේස්තකේ හමකුරුමේ ඒක මාබඩු මානෙන්නේ එනමෙස් රාජ්‍ය බේනුම්වා හොරිහා එසෙන්ෂල් බේ අවුන් මෙන්න දුරාලා ගෙනවේ කම වඥා ඒකෙන් අවුන් මෙන්න සේව් කුරවෙන් හම එයා එක්කොන් අවුන් ෆාහකොල්ලම් බේනුම් වනි බේහුගේ අගු කොන්ට්‍රෝල් වෙගෙන් කොමස්වරකක් දාන ඒ සරකාරුම් වගේ හාස්සකුම් ෆුන්ියේ මිකමං උපෙදි මිකුම් ෆුනින් බේනුම්වා බේස්ත මිකුම් ෆුනීගේ දශු රජිස්ටර් වේ රාජ්‍යෙන් එතරවෙ කුරවේ ගොතන් හුරුමකී මාබොඩු ඩිපෙන්ඩෙන්සියෙන් එහෙම් ෆරඇත්තකන් නුකො මිකන් කුරවේ ගොත හුරුමකි බේහුගේ අගක් වෙ සාවුමෙන් ඇවේලබිලිටි ඉන්ෂෝ කුරුම බේහුගේ අගක් බදල් අවුමෙන ගෙනවුගේ ෆුරසත ලිබිගෙන් දානි ඒගේ සබබුන් ආසන්දැන් කුරවා හේදය ලුයිකමේ ලිබිගෙන් දානි කුරීගේ හිසාප්තකුන් මිදිය අහරායගේ කුරී අහරුගේ සිහිදාරාගේ හෙල්ත් ෆයිනන්ස් හිසාප්තකුන් දක්කා ගොතුක දිවිහි රාජ්‍යයේ සිහිදායරාගේ ටෝටල් බජට් ක තෙරෙන් 30%කි බේහන් හරද කුරවල ඒ වර බොඩු අදද එහෙන් ගවම්තක අලා බදාාෆ 30%කි වරන් හම ආදය අහිලාප අදතික අවුම දන්නවන අද අම්දුම් මිහා කුඩ ගවමක බේහන් එහා බොඩු හරද කුරවන් ජෙහේකම් එයි අවුන් හම දන්නවානි හරදුක තෙරේ මී ආවන් මෙන්නන් ඇවේලබිලිටි ඉන්ෂෝකෝ රඟල ෆෝකස්ටෙන් හදාගෙන් මිකන් කුරාකමක් වඥා ආවන් මෙන්න අධි සරුකාරුගේ කුම්ෆුඤ්ඤකුන් මිකන් කුරාකමක් වඥා වරක් බොඩු මන්ෆාය මාලීකොතුන් ලිබිගෙන් දානි
1: ඇද දෙමස්වාලකි එක්කුරියන් එත්තාංග රයිතුන් බේනුවා බේස් හුස්නුවේ ලිබේනකම්ගේ කිහාවරෙක්ගේ යගින්කමෙත් තෝති
0: වරයි යගින්කන් ඇබැන්ගත එයි මිකමකි පොම් මෙහෙම් වෙස් අවනුවෙන් හල්ලුකුරන් ජෙහෙකමේ මිකමකි වර සමාම්වි මසලේ අනකමි මසලයකි ඊයේ මියදකු දිමාගෙන් උලේ මසලෙන් නු සෙහිදායරා කුරියරාගෙන් රාජ්‍යයක දියේරු වේතිවිදිය ෆනරෝරකන් අහරු තෆාත් සිහි ට්‍රීට්මන්ට් තකා ඔපරේෂන්ස් තකා තෆාත් සබ් ස්පෙෂියාලිටි එකි එකි හොස්පිටල් තව ගායම්වගේ මිද නිහාසකොන් IGMH ධර්මවන්ත හොස්පිටල් බෙලිකමුක වෙස් කුරියග ලිබෙමු නොදා එත තෆාත් වත්තරගෙ කිදුමෙන් එතනොම් මිහරු එදනෙ ලිබෙමු එහෙන්කම වායරු එයා ගුලිගෙන් හම සප්ලයි චේන් ග සප්ලයි චේන් මේන්ටේන් කුරම්වා වර නොත සප්ලයි චේන් ෆුලාවෙ තරග්ගිවම්වා වර නුව එක්කම වඤ්ඤා සප්ලයි චේන් ග මි ජෙහෙ මසෙත ජෙහෙන එක මානෙකි මි බේස් නු ලිබුමා බේස් රෙගියුලර් කොන් දනෙ ෆෝකස්ට් එකෙ තෙරෙන් ඒ බේස් හුන්නම් වි මින්වරු දනෙ එගතුමුගෙ මසලත දිමාවානෙ මි වේතිවිදිය තනුක අවුන්ට ෆෙනිෆ මිහිරි මි මස්සලයකි සමානුන්සුරෙන් ගෝස්වමන් ගෝස්වමන් ආස් මිහාරු මිහිසාබන් ආයරු මිය නගම් නගම්වී එදෙවේ ස්ටෙප්තකෙන් නුනෙගිය මිහතන මියෝති එහෙනමෙස් මියදුගේ සරකාරුන් රයිස් ඩොක්ටර් මොහම්මද් මොයිස් නගාදිවි ස්ටෙපකි කුරිය දියුමුග මිකන් රඟල් කුරන් එලුණු වර බොඩු බිංගලකේ අනු දන්නවානි එයි මිකුම්ෆුනි වකේ හාස්ස බයකු මිකමන් උපෙදි වකේ හාස්ස ගොතක මිය ෆණ්ඩු කුරෙවි දිව රාජ්‍ය බේනුවා බේස්ත දුරාලා ගණෙ අදි අවුන් මේ බේනුන් කුරා සිස්ටම් ත රඟල්කෝ ෆෝකාස්ට් කුරන් බේනුවා සිස්ටම් ත රඟල්කෝ මිකන් කුරුමුන් එකන් ඉතුර රඟලුවගෙන් දාන ඒක තෙරේක හම අවුන් ආකෝදම් බේනුම් වේවන් මේ මිහාරු මේ ඉන්ස්ටෝල් කරමු ගෙන්දා ERP සිස්ටම් ඒ දිව රාජ්‍යයක හොරි බේස් හම මිනිටු මිනිට වගුතුම් වගුතන් එගේ ගොත අවුන් මේ ගුදනක හොරි බේහා අදි ෆාමසි තවක හොරි බේහා රරස හොරි බේස් වගුතුම් වගුතන් එගිගෙන් දියුමකි කුරිය ෆෝකස්ඩ් කුරුමව වෙස් ෆසේහවෙගෙන් දාන කමෙන් අනක බේස් හොදන් උලේ ෆරැත්තක මිකන් ෆෙනිගෙන් දාන කමෙන් ශුක්‍රිය
1: නැදේ දෙමස්වාලකි බේස් කොම්ෆුනිගේ මසෙක්කෙතන් ඉතුර ෆුලාකොන් හර්ධනා කුරුමා රාවවා ෆාහුරි කොන්කහලා ප්ලෙන්තකෙතොය
0: ආදාන් කුරිවස් දන්නවලි ගොත ඒක එම්ෙ මාගඬ ඒ එම් මසකතකි ආරුණ මෙන් ෆෝකස් රංගල් කුරන් කුරේ මසෙක්කෙත ෆෝකස්

0: මිනිවන් දෝහගේ ખાસ ප්‍රෝග්‍රෑම් තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ගේ තාරීඛ
2: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මේ තාරීඛී ඇග්‍රීමන්ට් ගස සොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වෙනිදා
0: දිවිහි මිනිවන් කන් මාන පුරාගේ

0: කුරිය දායරග මෙදුරු මතික දෙම්මි තිබ එහෙනිගම් එහෙනිහෙන් ගමතකම් වෙස් මිකම් වෙසම කුරන් ජෙහෙනකන් අදි කුරම් උදානකන් ගයි කණ්ඩවලිකින් ඉංගේ කමේ ඊරාන මෙද වරබ්බට ෆාරදා ඊරාන ගෙ නිකුලිය ප්‍රෝග්‍රෑම ෆාරදාන් බයිනල ගෝමි ඇටොමික හකතයා බෙහේ ඒජන්සි IAEA ගේ ෆරාතුම් වරන් වරගදේ මසකේ කුරම් උදායරග මෙදුරු මතික හම නිකුලිය හකත තර්ගී කුරු මට්ටක මසකේ කුරම් දා එහෙනිහෙන් ගමතක එහා බඩ ෆාරලා එකං කුරම් නුදාකම් වෙස්වනි ෆාහා කුරවිෙන් ගොස්වා දැන් මේකමුගා මිසායක යුනයිටඩ් අරබ එමිරේට්ස් පද ගමතකුම් මිහාරමති ඇමරිකා එබ්බසුමෙන් හදාගෙන් මිකමුගා කුරියද්දා නිම්මාය මසකේ ෆටාහ දෙහස් නොවනාහර වනී යුනයිටඩ් අරබ එමිරේට්ස්ගේ ෆුරතම නීකුලේ පව ප්ලාන්ට් බිනාකොෆකම වෙස් එංගිගෙන් ගොස්වා වේ දැන් එහෙනම්ස් යුරේනියම් ෆක්කා කුරම් පද කංකං UAE ගේ නුකුරාගොත නිම්මායි ඇමරිකාන් එකං කොග්ගෙන් UAE එකං හිංගදේ කමේ ගොතුගා බාවා ෆයින් ඔතුමකි මී ඇමරිකාය වරන් හිංහම ජෙහේ කමෙන් ඇමරිකායන් ඇබ්බානා එකමග මච්චන් නුබෙහෙවේ ගොතකන් එවස් ගවමකුම් නීකුලිය ප්‍රෝග්‍රෑම් එක කුරිය ගෙන්දාකම් ගවානම එදින් වෙගෙන් දානේ දුනියක වරබොඩ මස්සලේක දැන් අද මේක ෆාහා කොල්ලන් ජෙහේ තන් කොලම් මී යහුදි ඉස්රායිල් යහුදි ඉස්රායිල් මෙහිංගා නීකුලිය ප්‍රෝග්‍රෑම් මී යහුදි දවල්තුම් වර සිල්වරි ගොතෙක් ග හිංගා කමෙක් කම් ග වයරුග IAEA ග ෆරාතුන් එවස් මොනිටර් කුරුමේ බෙලි හෙට්ටුමේ මීන් එවස් කමේ නේකම් ග වේ අදි ඊරාන ඛිලාෆා යහුදි දවල්ත කි NPT මොහදා ග සොයි කොෆ වාගා උමේ වෙස් නුම් UAE වේ NPT මොහදා ග සොයි කොෆ ආදි මිස්රුම් වෙස් වේ එම් මිස්රු ගස් මිහාරු එන් නීකුලිය හකට තරග්ගී කුරුම් ග ප්‍රෝග්‍රෑම් නීකුලිය පව ප්ලාන්ටෙන් අල් දබ්බාගෙන මුගහම බිනාකොගෙන් මසකේ කොරමු දාකම් වණි එංගෙන් ගොස්ෆා රෂියා ගෙහිගේ කංකන් කොරමු දායරුග මෑගන් ගොතෙග්ගා කරන්ට් උපෙද්දුමා আদি ඩිසල්ිනේෂන් ප්ලාන්ට් තකුම් ෆින් උපෙද්දුමා ඉපද කංකමම් හකට බේනුම් කුර වේනකන් මියති එංගිගෙන් ගොස්ෆා දෙන් තුරුකි විලාත බලයරුග තුරුකි විලාතුම් ගහම නීකුලිය හකට මා කුරි මෙසු උපද්දාගෙන් බේනුම් කොරමු දේ නේටෝ ග මෙම්බර් ගාම කව වේෆා ඇමරිකායින් එකම් එකම් කම්ග තේරියන් ඇබ්බානා බලා හෙදේ ගොතන් ඔන්නා තීවේ එදෙම්මා මස්ලේකවගෙන් නුදනීකමක ෆහා කරවිගෙන් එබදේ අදි ඇමරිකාන් වනි තුර්කී විලාතුග ඇමරිකාගේ නීකුලිය හතියාර්ත රුකුරවාලාෆකම් වෙස්වනි ෆහා කරවිගෙන් ගොස්වා මිෆදා මිකන් ඔන්ගේරුග යහුදි ඉස්රායිල්ග නීකුලිය ප්‍රෝග්‍රෑම් බලා ෆාස් කරුම් මී ඔන්නකම වෙස් නුම් අදි යහුදි ඉස්රායිලුම් මිහාරු වරම් සිරුවරි ගොතෙක ගෑගනක නුවදිහා නීකුලිය ෝහෙඩු ෆද්දාාප වාකම වෙස් වරගෙන ෆරාතාකුම් වේ අන්දාසාක බයංකොප්ා අදී යහුදි දවතුම් ඉපදකංකන් කුරාකම නවාසේක ෆස්ටල් සහරු අහරුග අහරතාවක තෙරෙෙන් පශාගෙන් මිකංකන් කුරිය ගෙන්දාකම බයංකොන් හම එ නීකුලිය ප්‍රගාම්ග මසක කුරි යහුදියකම ගවා මෝඩෙකයි වනුණු එතක බෑවරු නීකුලිය සිරෘතන් ඒන වගන්නගාගෙන් ගොස් යුරප ගොස් වේ ඉංග්‍රීසි නූස්තක එකන් හාමකුරම් වෙස් මසක කොප්ා එහකම යහුදි ඉස්රාදුන් කිතම වරක දොගකුරමුන් ියකමග වියස් අදි එවසෙච්චෙන් නුුණේ ඔයික්කමග වියස් යහෝදි ඉස්රායිලුම් නීකුලිය හතියාරුගේ ප්‍රෝග්‍රෑම් එක කුරිය ගෙන්දා කමාමද එවශක් එන්නේ නවාසේ කඩ්ඩිය දෙවන ආහාරු ඊරාන රාග හංගුරාම බාර්දාප කුරිය දියර ෆාහ කුරවිගෙන් දිය යහෝදි දවල්තුම් යහෝදි දවල් දාග යහෝදි ඉස්රායිලුම් ඉරාග තෙරිය ඔපරේෂන් බැබිලෝන්ග නමග බොංගලා ඒරු ඉරාග බිනා කොරම් දිය නීකුලි රියෙක්ටරෙන් හලා කොල්ලා ෆෝවාකං දෙං අධි පාහ කොරෙන් දිය හම එතන් එකතුක හුට්ටා අනෙක්කා නවාසක නොදී එවනාහර කොරවුණු ගල්පුග බොඩහංගුරාමගේ ඇමරිකාගේ ෆරාතුම් වේ එතන බොංගලා දිහස් හැවනාහරු සූරියාග උතුරු කොරයාගේ එහිග නීකුලිය රියෙක්ටර බිනා කොරුම් මසක කුරාකම යහුදී සෑල ශක්කෝගෙන් වේ සූරියායන් එදවසර බොංගලා එතන් එක්කොන් මහලා කොල්ලා මිින්ෆදෑන්කංකං ඔයින් ඉරුගා නීකුලිය හකත තරගී කොරමග මසක ගල්ප ගරවි ගම තකු මියද කුරිය පශාගෙන් කුරිය ගෙන්දා අරුග ඒ බොඩු මස්සලයක නොවෙෆා එහෙන්නම ඊරාන්ග නීකුලිය ප්‍රෝග්‍රාම්ග මස්සලයකි ඒ මා බොඩු මස්සලයක වගෙන් මිවුලේ ඔලුම් මී වරා දෙකොළු නුජෙහ එකමෙක් ගතුග වරගෙන ෆරාත්තකුම් ෆාහක කුරමුන් මී ගෙන්දනී
1: යමනුන් ඉරාණන් එබ්බාර් දුන්ත දේති එකම් හුට්ටුවන් ඇමෙරිකායා ඇමෙරිකාගේ එකුවරි ගම්තකුම් ෆශාෆවායිරු දැන් අස්කරි හරකඇත්තකුම් බේනුම්වා නතීජා නිරවිධන්නතුම්
0: අදි ෆෙන්න ෆෙන්වා බෙලවිගෙන් නුදේ ඇමෙරිකායා ඇමෙරිකාගේ ඉතිහාදී බෑවරින් යමනා දෙකොළම් මි ෆශාගෙන්න මෙවුලේ අස්කරි හරකඇත්ත නොත ඔපරේෂන් තකුම් එදවේරකළ නතිජය නිරවිධානය කමකං එයි මාසිය බලාර කංහිගාදිය ගොතකී මිකමුග බලා විශ්නන් ජහෙන කමික ගොතුග මිකංකම් මෙයොතී බාර අහර දුවස්වන්දෙන් සෞදී කොයිලිෂනුම් යමන වේ බොංගල මොංගොස්වා ගාගනක යමන වෑග හමදාත දීපවා අදදු දෙලක ෆන්සා සාහන් අරාකමුග වේ හම දිරාසා තකුන් හාමුවගෙන් ගොස්වාදී දෙලක්කයාගේ

0: ගේ ගවන්න අන බයි තංකොල වරුගද කෙමිකල්ත ඒ වාහන සාකරන් ගෙන් ගොල ටොයිලෙ ලීනස් කාලේ චිමිගේ චෙල්ලොල ගොස්කෙන්වාන දෙම්වෙස්සාති එහෙන් මසක්කත බැබේ ෆරුම් මිහා රබේ ෆරුන් බයි මසක්ක තාමිල්ලිය ගේ කුරවවාන කුදි කුදි වඩාමුගේ කන්තක් හල කන්තත්ත ඒකාකන්ත කුරවෑර් වෙස් සේෆ්ටි ගොගුල්ලෙන් අලාගේ මසක කුරවු මුහෙම ඒ අනියය ලිබිධාන තිී ලොල දෙෙන් බේරුග ඉන්ඩස්ට්‍රීග මසක කුරවා බේ ෆරුම් මිසාලක එක ෙක්ට්‍රී තවග නු නිරි සෝට් තහුග වියස් එක තාත් මසක කුරවෑර් වෙස් අල්ගුන් මෙන්න හම දේතර දෙතරෙන් පෙන්න්නන ලොල අනිිය එකෙන් අන්න තන් ඒ සේෆ්ටි ගොගුල් නාලා මසක කුරවාති දෙෙන් අනෙක්කමකි තංකොලෙ කුරියා බලා මිසාලක හිංගවාද තල්ගුන් මිහාරු මීහුන්ගේ ලෝ බදාතා විධාන විහාර වරිකින දස් කෑකනක භාවිසර කාර රාච්චක යද තංකොලෙ කුරීග මේක 20 වරක යස් කුරීග හම බර ගින ගිනෑන් පෙන්න්නානේ මස්මානා බොලි ලොද බද්දාල ගන්න පේෂන්ට ඒ ඒරු අල්ගොඩ ලාකරවැනි හේදුන් තෙරිකම් වෙස් කුඩයියේ දෙ මිහාර මස්වරිකම්ගේ සුළුවානේ වර ගිනා සුවංකූතින් දෙත්තො එමිහුන් එවර බොඩ හේදුන් තෙරි එහෙම සේප්ටි ගෝගොල්දාලාගෙන් උලේති මිහාරු ඒගොත ඉන්ජරීවෙ ගන්නතා ෆෙන්න දෙ හම නිස්බතුන් මාදය දෙන්න වැනි දෙන් අනෙක්කම කියන්නේ මේ එබේ ෆොලකු දෙත්තෝ මිහාරු බයිකාහල ටූල් සච්චේ බේනුම් කුරෑරු ඒක සේෆ්ටි කාඩෙන් ොති අයවස් කියයාලම්මා අනි රක්කා තෙරිකොඇති බේනු කුරාගයි එහෙම මිකාහල බයි ප්‍රිවෙන්ටව මේෂස් වෙරි ඉම්පෝටන්ට හම වර මුහිමුකමෙන් ඒක ලොද ගෙල්ලම වියනු දෙ මසකු රාම දිරුණුම ගවරු බෑර දෙ අනෙක්කමකි කොම බේහොලක සිංගඩන්නවානේ හසිකඩු ගෙහෙන් ගුණවන්තක බේනුම් වාහෙන් ලොද වෙස් පෑදාවරි කාණ වර මුහිමු එමේගේ සිහත් ආම සිහත රඟල වරක ලොදු සිහත රඟලවාන එ මෙම දුයි කස්රතෙක්කුර රගල ෆෙම් බයි හම ඉදිලි බේතෝ බැලුම් දෙන් ස්ක්‍රීන් වෙස් මා බ්‍රයිට් කොගෙන් අලිගතකෝගෙන් නුබෙලුම් හරේගන නිදිකොර වැර මුලි කොට්ි නිවාලයගෙන් ස්ක්‍රීන නුබෙලුම් මිකාල කන්තත්තක් කුරෙවුම් මොහිමු දෙන් ගේ තෙරේක කුරාකාමක ස්කෑ සෙම්බරිලාන ආමුකොන් අහෙන් බේෆරුම් බදිගේක කෙක්කුමග මසකතු ගොළු වෑර්වෙස් මේ හල්ගුන් මෙන්න බයිෆාර් රෝදමෝ ෆෙන්නානේ ගුල තෙල් දනිකොන් ලොදත් තයවපුරයාගේ අන්නත එහම එකහල්කංකම්ම සමලු රක්කා තෙරි වාන් ෆියබලාලයාගෙන් කුරෙවියයාම අනේ එක ඉන්ජරිය ප්‍රිවෙන්ට් කරුන්ද තොමික මුහිම එහෙ විය නුදනු මෙහර බයිකාල බොඩිති ගෙල්ලුන් ලොද වෙද්්‍යයාම හසකු මි දෙන්නේෙ මස්මන බොලිේච ලොද වදජිය දෙන් එලිබේ ගෙල්ලුම් ෆූුණු බෙද්දයන බයි පහර හිගේ තො දෙ අනෙක්කම අනෙක්කම් අල්කමකී මාලය කන්නුම් බොඩ අල්ගොඩ හිවනේ මාලිය වෙසේ රෙල්ලවන්ටවානය වාහක දෙක්කි දානේ මිහාරු ඒකට අන්නවාන වර ගින එක උමුර පුරයාගේ කුදිින් එබ ගෙන්ගුල තාතාවත්තරුගේ දූනිත ඒක තෙර ගුරාව සිමනි දාන එක තාතවත්තරගේ දූනිත තකුල කුරී ගලුව මෙන ෙන්න්නන මේ රාබෝධිකාල දූනි ලොද කොච්ජයගන්න තහිම දූනේච්චි ගෙන්ගුල බැරුස් මා බොඩ ලොද ගෙල්ලවාහ බොඩ ගෑගෝල නුකරවා ගෙන්ගුලම බුද්ති වෙරි එ මෑගනුකොත කල්ගුණ හිවනි මීහෙන් බාදාදන් ජෙහ බයි කන්තත්තාක්
1: එම ඩොක්ටර් දෙමේති ෆාහග කුරෙවී හම අල්ගන මෙ මේ ආමු දිරුළුමුග මෙහෙන් උලේරුග අලුන්මගේ ලොද කුරිමති වෙදාන එකි කාල හාලෙච්ච දෙත්ත මේ ඩොක්ටර් දෙන් විදාල දෙෆන්තෝ මෙහරු බලිතව වෙ සෙබහුරි එකි කහල බලිත ලොලජෙහෙ කොබැතු ලොල මේ ආමුකො මිජෙහෙ බලිතකි
0: ලොදජයේ බලිතන් හයිගතුක වරක් ගිනවානේ ඒක තෙරෙන් අල්ගුන් මෙෙන් න මෙහර ෆාහකුරෙවෙන ඉන්ෆෙක්ටව බලි බලිදත්ව ඒ තෙරෙන් එම ගින බයික හමුකො මිහාරස් ෆෙන්න්න මුන්දාන ලොදුරෝගත පහතුවත්තරක ලොදුරෝගත තින් ඒගේ තුරුන් ලොදන් අනියඇවගෙන් ලොල්තෙරය වන්න බලි බලි වෙස උන්නානේ අනියඇගේ පහුම් වන්න බලි තමිසාලක බගි චාහත්ත බේෆුන් ගාඩන් ගොලු වනිකුන් ගහුගේ ගොෆි කොල ලොද වදිගෙන් නුනි වද තෙර මසකත කුරමනිකුන් දනි කොල එච්ච වදගෙන් කළු කොලි මශයන් ගොස් ඒ ගෙසබුන් අන්න ඉන්ෆෙක්ෂන් එකකාල බැයි ඉන්ෆෙක්ෂන් මේ ගුලි හුන්නනි ෆංගසාද එම ඒවෙස් අන්න ඉන්ෆෙක්ෂන්නේ දෙන් මීගේ තෙරේක දැන් හිමිනිදානයගේ තොමී හම කොම්මස් කොත කල්ගුණ බැෆරනුව සිගේ කියන වෙන්කම බැබේ ෆරුන් ලොද මතු පහරක නම සෙබවදේ බෙක්ටීරියල ඉන්ෆෙක්ෂන් ඒ වදිදානය හම අර්ධපුස් රෝගයගේ පහුම් වෙස් සයිනසුන්න බේෆලික්ෙස් බෙටිරිල් ඉන්ෆෙක්ෂන් නාමි ෆංගස් එච්චිසා තෆාතුවර බොඩවානේ ෆංගස් ඉන්ෆෙක්ෂන් තංකොලෙ ස්ලෝකොන්දානි මඩු මඩුන් ගොස්ස මහිත් තෙරේක බොඩ ලොද ගෙල්ලුම් වැඩේමේජ් වේ නිකම් බෙක්ටීරියල් ඉන්ෆෙක්ෂන් වර කුල්ලියක කන්තත්ත වෙගන්නානි වර ගදය මඩුලාෆ රැව්වෙ ෆෙනුන් දව්වෙ මුලි ලෝතෙරේක දොස් ඔන්නානි දොන් එහෙම මිකාල බයි කන්තත්ත දෙමදින එහෙම ගිනෑ ෆෙන්න්නනි ලොදුරෝක තෆත්වත්තරගේ ලොදුරෝග තාමකො මුලේක ස්ට්‍රේන්ත ෆෙන්න්න හම බදු මෙහම අල්ගු මෙ මෙහ ෆෙන්න්න බද රාච්චේ ಇನ್ಫೆಕ್ಷನ್ ಕಾಲ್
1: ದೆನ್ ಹಮ ಮೀ ಜವ್ ಮೀ ನುಸಾಫು ಮುನ್ನಾದಿ ಫಿನಿ ಹೂಣು ಮಿಂಗ್ ಹುಣ್ಣ ಗೊತ್ತು ವೆ ಸಮ ಲೊಲಂಗ್ ಎಬ ಅಸರು ತಕ್ಕೆ ಕುರೆದೆ ತೊ ಎಗೊತ್ತು ಮೀ ಲೊಲ ಕುರಿಮತಿ ವಾ ಮಸಲ್ ತಕ್ಕೆ ಕೊಬೆ ತೊ
0: ಜವ್ ಹೂಣು ಮೀ ಮಮಿ ಹಾರತಿ ವಿದಾಳು ಹೆಂಗ್ ಅಳಗೊಂಡ ಮೆನ್ನ ಎಬ ಫೇಣೆ ದೆ ತೊ ಇರುವಾ ಮೂಸಮುಗ ವ್ಯಾಣು ಬಾವೆಗೆ ಉಳೇತ ಏಯ್ ಅಳಗೊಂಡ ಮೆನ್ ರಾಜ್ಯಂ ಕುರ ಕ್ರಮ ಕೊಂಡೆನ್ನು ಎ ವ್ಯಾಣು ಬಾವೆಗೆ ಉಳೇ ದುವಸ್ವರು ದೊಲುಗೆ ಎಲಜಿಂಗ್ ಹುಣ್ಣ ಬೇಫುಣು ಬೇರುಗ ಗಿನ್ನ ಉಳುವಂಜಾಮ ಲೋ ಹಿರುವೆ ಫರ ಹಿರುವಾ ಫರ ಅವ್ವೆ ಮಿ ಕಾಲ ಗೊಗ್ಗ ವಾಣಿ ಈಗ ತುರು ಏನು ಕಂತ ತೆಸ ವಾಣಿ ನೇವಾ ಲೋ ಲಾಂಗು ದಗು ಮಾಯ್ ಕಹ ಕಂತ ದೆನ್ ಅಣಿಕ್ ಕಮಕಿ ಅಳುಗಂಡ ಹೀವಣಿ ಎ ದಿರಾಸಾಯಂಗ ಅದಿ ಎದಿಫ ಕಾಣೆ ಎ ಕಮ ಕುಮಿ ಮಾಲೇಕಯ ಬೈರ ರರಶುಗ ಹಾಸ ಕುಮಿ ಗ್ರೇಟ ಮಾಲೆ ಏರಿಯಾಗ ಮಿಹಾರು ದುವ್ವಾ ಹೆಚ್ಚಿ ವರ ಗಿನ್ನ ದೆತ್ತೊ ಸೈಕಲ್ ತಕ ಕಾರ್ ತಕ ಲೋರಿ ತಕ ಹೆಮಿಮ ಏಗೆ ನುಬ ವಿಹ ದುಂತಂ ಅಣ್ಣಾಣೆ ಮಗು ಮಚ್ಚಕ್ಕು ಮೆದುಕ ಸಂಫುದೇವರ ಕಬ್ಬೂಟಂ ಏಯ್ ಬೈ ಬೇರು ಗೌಮ್ ತೌಗ ಉಣ್ಣಾಣೆ ಏ ಕಾಲ ಕಂತ ತ ಮೋನಿಟ ಕುರೆವೆ ರಾಜ್ಯ ಗಮನಟ ಕುರೆವೆ ಅಳಗೊಂಡ ಕೈ ಯಗಿಂಕೋ ದಣ್ಣ ಆಕಾಶ ನೇಗೆ ಎಮ ಏ ದುಮಾ ಹೆ ದಿವೆಸ್ ಮಿಹಾರು ಬೈ ಫಾರ ಅಳಗೊಂಡ ಎಬ ದಿಮಾವೆ ತಕೊಳೆ ಮೀಹು ಮದು ಮಾಹಾಲು ಎಸ್ ಮಾಲಿಯವ್ರೆ ಸಾಫ್ ವಾಣೆ ಈವಣಿ ರಶೆ ಗೌಳುವಾಫ ಚುಟ್ಟಿಯಗ ನೋಡಿ ಕಮೆಗ ಮಾಲಿಯ ವಡಾಣವ ತಣು ಏನು ದರಿಫುಳು ನೋಡಿ ಎಬೆ ಫುಳಾಗೆ ದೇದೋ ರೆವ್ವೆ ಇರುವಾಗೆ ವಾಹಕ ಕಂಪ್ಲೇಂಟ್ ಕೊರಾ ಮೇಹು ಸೊ ಏ ದುಮ್ಮಾ ಹೆದಿ ಕಮವೆಸ್ ವೇದಾಣೆ ದೇನ್ ರೇಗಂಡು ಅಳ್ಗೊಂಡು ಮೇಗರ ಅತ್ತ ಕೂದಿವೆಫ ವ್ಯಾ ಜೆಹೆ ಗೊತ್ತಾ ಹೆಚ್ಚಿಸ ಬಲಾಫ ಏ ರೇಗಂಡು ಹುಣ್ಣ ನುಬ್ಯಾಂದು ಅಂತ ದುವಾಲ ವಾಮ ವ್ಯಾರ ಕೊಂಬೆಸಡ್ಕ ಸಾಫ್ ವಾಣೆ ಏಕ ಮುಡಿ ದುವಾ ಹುಗ ಹುಣ್ಣಾಣಿ ಮಗುಮತೀಗ ಏ ಸ್ಮೋಕ್ ವೆಸ್ ಅಳ್ಗೊಂಡ ಹೀವಣಿ ಹುಣ್ಣ ಬಾರ ಬರ ಬೊಡಂಗೆ ಏ ಮೈವೆಸ್ ವಾಹಕ ಒದ್ದಂ ಜೆಹೆ ಕಮೆ
1: ಡಾಕ್ಟರ್ ಮೆಹರ್ ಅಳ್ಗೊಂಡು ಮೆಂಗೆ ಎಹುನ್ ತೆರಿಯ ಕಮ್ಯಾಣಿ ಗುಳಿಫ ಹೆಂಗೆ ತ ಮೀ ಅಲಿ ಅಹ್ಮದ್ ಅಸ್ಲಾಮ್ ಅಲೈಕುಮ್
2: ವಾಲೇಕುಮ್ ಸಲಾಮ್
1: ಅಲಿ ಅಹ್ಮದ್ ಕೇನೆ ತೋ ಹಾಲ್ ಅಹ್ವಾಲ್ ಅಲಿ ಅಹ್ಮದ್ ಮೀರೆ ಅಳ್ಗೊಂಡು ಮೆನ್ನ ಆಕೆಗ ಮೀ ದುಳಹ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಮೀನವಿ ಮೀ ಲೊಲುಗೆ ಬಲಿತ ಹೋಗಿ ಖಾಸ ಡಾಕ್ಟರ್ ಜುನೇದಿಂಗೆ ತೋ ಕೊಬಾ ತೋ ಸುವಾಲಕ್ಕೆ
2: ಅವಳು ಕಿ ಮೀ ದಾಮಿ ಬೈಜ ಬೇಸ್ಕಾಮಿ ಹಕ್ಕುಡ ಕುಲಸ್ಟೋಜ ನೇರ ವಾಗೋತ ಕಿ ಯೋ ಬಯ ಮೂಸು ವರೆಕ ಉಣ್ಣನಿ ಇರುವಾಫ ಹುಸ್ಪುರಾಫ ದೆಂಗ್ ಅಳುಗಡು ಫೋನು ನಂಬರ್ ತೆಸ್ ಅಳುಗಡು ಬಯಫಾರು ಎದೇ ಹಮ್ಮ ಸಾಪ್ ನೀ ಲೋ ಮತ್ತು ಹುಸ್ಪುರ ಹುಣ್ಣವರು ಹಮ್ಮ ಸಾಪ್ ಮೀ ನಂಬರ್ ಸ್ನೇಹಿ ಪುದುಕುದ ದೇಫ ಅಕುರ್ತ ಸ್ನೇಹಿ ಹುಣ್ಣ ಎವ್ವೆಫ ದೆ ಹುಣ್ಣ ಫಾಡಿಗೆ ಹೂಣು ಕರುಣ ಆಯ್ಸ ಹುಣ್ಣನೆ ಅಮ್ಮ ದೇ ವೇ ಈಗ ಅಳ್ಗೊಂಡು ದಕ್ಕಿ ಅಳ್ಗೊಂಡು ಮೇಂಗ್ ಅಥವಾ ಗ್ರಾಮ ಗಮ ರೀಜನಲ್ ಹಾಸ್ಪಿಟಲ್ ಹಿತದು ಹಂಗಾಯಿ ಜೋದಕ ಹಾಸ್ಟ್ ಡಾಕ್ಟರ್ಕ ದಕ್ಕಿ ಮೇ ಏನಾಪುಣಿ ಮೀ ಹಕುರು ದಿಮಾಮ ಕಮಕ ತಿಮ್ಮಣ್ಣ ಫಾಹು ಕುರವೇನಿ ಏ ಕೀನಗ ಕಮತ್ತ ಹೇಳಿ ಅಳ್ಗೊಂಡು ಡಾಕ್ಟರ್ ಸ್ವಾದ ಕುದ ಬೇಣು ಮನಿ ಕುಮಾ ಬೇಹಂಗತು
0: ಆದಿ ಅಲ್ಲಿ ಮಿಹಾರ ಹಾಕುರ ಬೇಸ್ ಕುರವ ತಗಿ ಅದು ಎತ್ತೋವೆ
2: ಮೀ ಹಾಕುರ ಬೇಸ್ ಕುರ ತಗ ಏನ ಕಮಿಹಾರ ರನಿಂಗ್ ಬಣ ಹೈ ಕಾರ್ ವಜ್ಜಿ ಮಿಹಾರ ಸ್ಟೋರಿ ಹಾಕುರ ಬೇಸ್
0: ಹಾಕುರ ನೆತ್ತ ಕಂಟ್ರೋಲ್ ಗತೋ ಹುಣ್ಣನಿ
2: ಹಕುರು ಕೊಂಟ್ರೋಲ್ ನುವೆ ಮೀ ಕೊಲೆಸ್ಟ್ರಾಲ್ ಇರಾದಕ್ಕೆ ಕೊಂಟ್ರೋಲ್ ಹುಣ್ಣಿ ಹಕುರು ಅದಿ ಸುಣ್ಣ ಖುಣ್ಣಾ ಬಿ ವಿಂಗರ ಕುರುಕೋ ಮಾತಿಕೋ ಹುಣ್ಣಾ ಜಿ ಹಕುರು ಎತ್ತೆ ಗುಂದ ಗುರಿ ವೇ ದೆ ಅಳ್ಗೊಂಡ್ ಡಾಕ್ಟರ್ ಹಿದ್ದಕ್ಕೂ ದೆಕಿಂಗ್ ಮೀ ಎತ್ರಾಸಿ ಡಾಕ್ಟರ್ ಕ ವೆಸ್ ಮಾಗ ದೆಕಿ ಮಾಮರಿ ಹಕುರು ಕೆ ಸಬಬ ಉಂಡೆ ಮರು ತೆ ಹುರಿಯ ಕಮ ಗಾಯ ಹಿರುವ ಸಹಾ ಕಂತ ತಿಕ್ಕು ದಿವಾನಿ ಹಕುರು ವಾದಿ ಮಾ ಕಮ ಕದ ಅಳ್ಗೊಂಡ್ ಕೆ ಅನಿಗೆ ಮರ ಗೇಸಿಕ ಸ್ವರ ಮಚ್ಚ ಉಂದು ಕುಣ್ಣ ಮೀ
0: ಕೊಂಕಾ ಕುಂದ ಕುದ ಕೆತ
2: ವರಗಿನ ಒಂದು ಕೂತಕ ವೇ ಹಾಕು ಡಾಕ್ಟರ್ ಅವರು ದೆಕ್ಕಿ ಒಬ್ಬನಿ ಹಾಕುರು ನಿಮಾಮ ಕಮಕೋ ಡಾಕ್ಟರ್ ಬುನಾನಿ
0: ಆದೆ ಈಗ ಬೋತೆ ದಣ್ಣ ವಲ್ಲ ವಾಕೆ ಮಿಹಾರು ತಿವೆ ಫ್ಲ ಆನೆ ಗೆಂಗುಳು ಬಂತ ನಂಬರ್ ಆನೆ
2: ನುಗೆಂಗುಳ
0: ನುಗೆಂಗುಳ ಉಮರ್ ಕಿ ಆವರೆ ತೋ ಮಿಹಾರು
2: ಉಮರ್ ಗಾಯನ ಕ 40
0: ಅಂಗಾರು ಮಿಹಾರು 40 ಅಂಗಾರು ದೆತೋ ಏಮ ಮಿಹಾರು ಬೈ ಬೈ ವಾಕ ವಾಕ ದಣ್ಣ ವಲ್ಲ ನಿಂಗೆ ತೋ ಮಿಹಾರು ತಿವೆ ಫ್ಲ ಉಮರ್ ಫುರೆ ಬಲಾರು ಗಾಗಂಡ ಕ ಹುರಿಯ ಬೇ ಫುಣು ವೆಸ ಉಮರು 40 ಸಾರಾಮಿ ಅದ್ಯಾಮ ಕ್ಯಾರಿ ನುಸಾಫು ವಾಣಿ ಏ ವಕಿ ಹಾಕುರು ಬಲಿ ಹುಣ್ಣ ಬೇ ಫುಣು ನೆನ್ನು ಏಮಿ ಉಣೆಸೆ ಹೆಮ್ ವಾಣಿ ಏಮಿ ಫುರ್ತಮ್ಮ ಕಮಕ ರಂಗಳು ಕಮಕ ವಾಣಿ ಹಮ ಆಯನು ನಂಬರ್ ಚೆಕ್ ಕೊಲ್ಲೆ ಆಯನು ನಂಬರ್ ಹುರಿತೋ ನುಂತೋ ಬದಾಲೋ ಹಿಂಗೆ ತೊ ದೆಂಗ್ ಅಣಿ ಕಮಕಿ ಮಿಹಾರು ಹಾಕುರು ಕಂಟ್ರೋಲ್ ಗಣ ಹುರೆ ಮಚ್ಚ ತಿರಿಯ ಎಗೋತ ದಂಜ ವಾಗೋತ ಕಿ ಲೋದು ತೆರೆಯಗ ಮೀನ ಗುದುರತಿ ಲೆನ್ಸ ಹಾಕುರುಗೆ ಬೈಕ್ ಕುದಿ ಕುದಿ ಮೊಲೆಕ್ಯೂಲ್ಸ್ ಬದಲ ಲೆನ್ಸುಗೆ ಶೇಪ್ ಬದಲ್ ಕೊಲ್ಲ ಫಾಣಿ ಏಕಮಕ ಏ ವಗುತಿ ಕಮೆ ಹಿಂಗೆ ತೊ ಮಿಹಾರು ಹಾಕುರುಗೆ ಮಿದಿಯ ತಿಮ್ಮ ದುವಹು ಹಾಕುರು ಹುರಿವರ ಕಂಟ್ರೋಲ್ ಕುರಿವೆ ಟೆಸ್ಟಿಂಗ್ ಹೆದೇನೆ ಗ್ಲೈಕೋಸಿಲೇಟ್ ಹಿಮೋಗ್ಲೋಬಿನ್ ಗಿಯ ಆ ಮುಖಂ ಎತೆರೆ ಶೀಗ ಡಾಕ್ಟರ್ ಮಿ ಟೆಸ್ಟ್ ಹದ್ದವಾದೆ ವಾಣೆ ದೆಂಗ್ ಏಚ್ಚ ಬಲಾಲಾ ಫೈ ಮಾ ಮತೀಗ ಉಳೆಂಜಾಮು ಹಮ ಗಿನ ಲೋದುಗೆ ಡಾಕ್ಟರ್ ಆ್ಯನ್ ನಂಬರ್ ನುದೆ ವಾಣೆ ಸೌಬಕಿ ಇವಗುತು ಹಾಕುರು ಮತೀಗ ಹಾ ಗಿನ ದುಹು ತಿಮ್ಮಸ್ ವಂದೆ ಮಿಸಾಲಕ ಹುರಿ ಫಿಯಾ ಲೋದು ತೆರೆಗೇನ ಲೆನ್ಸ್ ಇನ್ನಾಣಿ ಏ ಇನ್ನಂ ವಿ ನೋಮಲ್ ಮಿಂಗಡು ತೆರೆಯಕ ನುಕುಡ ತಂಕೊಳೆ ಫುಫಿ ಫೈ ಇನ್ನಾಣಿ ಎಮ್ಮ ಹಾಕುರು ಕಂಟ್ರೋಲ್ ಕುರವ್ವಾತ ಗಾಯಗಂಡಕ ಮಹೆ ತೆರೆಗ ಲೆನ್ಸ್ ದಾಣೆ ಹೇಗೆ ನೋಮಲ್ಲಕ ಅದೇ ಮಿಹಿಂಗ್ ane wagu ti gotum miwa kame gam gothe ga lesa ka damage west me sanna ne inge to ekam edwas kol ko ane nu he de ne he ti be fla de tere enti nusafu wa nusafu un guli fa algo na ham bodan hi wani onnani mitanu ekkama ka emi haru kari nusafu wa ne umur furaya bala fa ne kono hakur control kono na be fla ge lo tere ge lesa hakur wani me yan nu nusaf kam wes inna ne inge to ehma miden cholesterol un henne gothe ke sien we yaka yen we gulun hunna ne henne den ane kam ki ti vidalu timan na ekkala karuna wes unani কোন হুনু এফ এ দেতো এহেম বেদানে আনে বিহার তিবে লাগে ওয়াজিফা উন্নগো তুম বেরুগা আবিগা পারক গিনা উলো বঞ্জে হেতো
2: আলকো সিক্রেট ওয়াজিফা দামি পুরানে
0: এহেম বেরুগা সুলেঞ্জে হেতো
2: আ

0: ගඩින් රේගට දිහෙච්චෙහි මීතිවෙහි රාජ්‍යයකයාට.
1: හිත්තකුගේ මාමිලාමිලි

0: කුඳුමවුලෝ වාහක දෙක්කෝ රේගඩු එගාරැම් භාරය ස්ටෝඩියෝයෙන් වගුතු. සබ්බිස් ජුලයි
1: දිවිහ රාජ්‍යයගේ මිනිවන්දුවස්.

0: මිනිවන් දෝහක හස ප්‍රග්‍රම්තව තෙරේ
1: දිවිහි රාජ්‍යයගේ මිනිවන්කම්ක තාරීහ
0: ඉංගිරේසින්ගේ ඇදශුන් හිමායවේ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මි තාරිහි එග්‍රීමන්ක සොයකුරැවුණී නවාර්සතයක ෆස්තරස් ෆස් වනාහරුගේ ජුලයි මහුගේ සබ්පිස් වන දිවෙහින් මිනිවන්කං මානපුරාගයි.

0: දිවිහි රාජ්‍ය මිනිවන් කවමය කොතු ගාතුමා දිවෙහි බස් අදාකුරා දව
1: මිනිවන් කවුමක හයාාව ෆාල්කුරුම්ගේ මිනිවන් කමක මුහි මොකක්
0: අදිවෙස් අදිවෙස්
1: එංහා සතරසතෙක් 40 kHz medium wave 89 MHz FM band
0: දිවෙහි රාජ්‍යය ගන්න
1: ඉන්තිසාර කොල්ලවා
0: මිනිවන් උෆා

0: بسم الله الرحمن الرحیم. السلام علیکم. دنیا کے کڑی پروگرام ایم ہا بے فون مرحبا در نو کڑی کے میت کے پروگرام ائی کیتے بے فون میں بدل کولی اڑ گون احمد نس دینا کڑی می پروگرام کی دنیا کے مسٹ ہو گہنگا مہم کان کما گڑے گتوں تفصیل گتے گتی بے فون ہا میں مود ماتے سا کر مٹا کا اڑ گون میں نیوز تو منتا یار کر پروگرام گتوں میت کے پروگرام گتی بے فون ہا میں اتر معلومات ان میں گنس تینی امریکہ ان عسکری حرتن اتر کرم می مولو مولو گڑے گتوں تفصیل گتے گتی بے فون ہا میں معلومات اس کو مٹا کا اڑو گنڈا ایک ایک پروگرام کا میں بار وڈا نونی پی ایس ایم گینلسٹ ابراہیم ناظم ناظم ور بڑا مرحبا ہے تو پروگرام می امریکہ ان ایران ہنگرام کر من دائرو گا می دانڈی وڑو گا ایک گاؤں من عسکری بجٹ بڑو کرن می ہاؤس کے فراتو منی فاس کو فدین ورن ہانی اغلب یتے کو می ہاؤس کا بے فاس فار می بلا سینٹن تائدو نولی بھی جنم دین وانی کی نے تو دین می بدا می بلا ایک گاؤں من گے تیرن کر من تو من دا فاڈ کیوں تے کے کو بیتو
1: امریکائیں ہنگرام تک کری ایک گندن جہی فواتی وے اسکری بجٹ بوڑ کرم نیم مامی حرمیو تی ایک مگ مچا ورگ دے مسکے فشا فکم ونی انگی گنگوس فا امریکا گرائیس ڈونالڈ ٹرمپ گے سرکار مہار اسکری بجٹ بوڑ کرم حشالا گے مہار تی فاہا کرے فدائیں ہاؤس آف ریپریسنٹیٹیوز گے مہار میو تی می بیلا تاج لیبی ورنگ ہانی اغلبیت کن کم گا ویس بیل فاس وے گنگوس فا ಗಣಕ ದ್ವಿಶತ ಸೋಳ ದ್ವಿಶತ ಬಾರ ವೋಟ್ಗೆ ಫರಗೆ ಹುರಿ ಇರುಗ ದ್ವಿಶತ ಸೋಳ ವೋಟ್ ಹೋದ ಮಕ್ಕಿ ಮೀ ವರಂ ಹಣಿ ಅವು ಲಭ್ಯತೆಗೆ ಗೊತ್ತುಗ ಫಾಹ ಕೊರಿವಿಗೆ ಮಿದನ್ ಇದಂಗ್ ಹೆಣ್ಣ ಮಸ್ ಮಿಹಾರ್ ಮೇತಿ ಹೌಸ್ ಕ ಬಿಲ್ ಫಾಸ್ಟ್ ಬಗ್ಗೆ ಗೋಸ್ವಾದ ಮಿ ಬಿಲ್ ಫಾಸ್ಟ್ ಫಹುದೆಂ ಬಿಲ್ ದಾನಿ ಸೆನೆಟ ಗಾಣು ಹದ ಮಜ್ಲಿಸ್ಗೆ ಮತಿಗೆ ಗೊಸ್ ಏತನಗ ಬಹುಸ್ ಕುರೆ ವಾಹಕ ದೇಕಿವಿಗೆ ಮೆಂಬರ್ ವೋಟ್ ದೇ ಗೊತ್ತಿಗೆ ಮಚ್ಚ ಹಾಗಿ ಗತುಗ ಕಂಕಣ್ ನಿಮಿಗೆ ದಾಣಿ ದೆನ್ ಏನ್ ನಮಸ್ ಮೀಗ ಫಾಹ ಕೊರವೆ ತಂಕೊಳೆ ಮೀ ಸೆನೆಟುಗ ಮಿ ಬಿಲ್ ಫಾಸ್ಟ್ ಬಗ್ಗೆ ಹಿಂಗಾ ದಾಣಿ ತೋ ಫಾಸ್ಟ್ ವೆಜ್ ಕಮಗ ವಾಣಮ ಎಕೆ ಪಾಯಿಂಟ್ ಫಹೆ ಟ್ರಿಲಿಯನ್ ಡಾಲರ್ಗೆ ಮಿ ಬೋಡು ಅಸ್ಕರಿ ಬಜೆಟ್ ಫಾಸ್ಟ್ ಬಗ್ಗೆ ದಾಣೆ ದೆನ್ ಮೀ ದೇಹಾಸ್ ಹತಾವಿಸ್ ಮಣ ಆಹಾರ ಫೆಷಿಗೆಂದಾರುಗ ಎನ್ ಡಿ ಎಗೆ ಫರಾತುಮ್ ನ್ಯಾಷನಲ್ ಡಿಫೆನ್ಸ್ ಆಥರೈಸೇಷನ್ ಆಕ್ಟ್ಗೆ ನಮಗ ಮಿ ಫಾಸ್ಟ್ ಕೊರವೆ ಮಿ ಬಿಲ್ ಗ ತಫಾತ್ ಇತರ ಬ್ಯಾತ ವಿಸ್ವಣಿ ಹಿಮಣ ಲಾಫಾ ಎಗೋ ತುಮ್ ತಫಾತ್ ಎಹನ್ ಹಿಂಗ್ ಗಾಣು ತಕಾವೆಸ್ ಮಿ ಬಿಲ್ ಗ ತೆರೆ ಮಿ ಬಿಲ್ ಗ ತೆರೆ ಕಂಕಂ ಹಿಂಗೆ ಗೊತ್ತ ಫಾಸ್ಟ್ ಕೊರವೆ ಉಳೆ ಬಿಲೆಗೆ ಗೊತ್ತು ಫಾಹ ಕೊರವೆಗೆ ಮಿದನಿ ಎನ್ ಡಿ ಎ ಆಕ್ಟ್ ದೇಹಾಸ್ ಹತಾವಿಸ್ ದೆನ್ ಮೀಗ ಮಿಕಮಗ ಓಟಂಗೆ ಹುಣ್ಣು ಇವ್ರಿಗೆ ಫಾಹ ಕೊರವೆ ತಂಕೊಳೆ ಮೀ ಮ್ಯಾಗನ್ ಗೊತ್ತಿಗ ಕಾಂಗ್ರೆಸ್ಗೆ ತಿ ಮ್ಯಾಗನ್ ಗೊತ್ತಿಗ ಅಮೇರಿಕಾ ಗಾಣು ಹದ ಮಜ್ಲಿಸ್ನು ಕಾಂಗ್ರೆಸ್ಗೆ ಮಿ ತಿಬ್ಬವಾ ಮೆಂಬರ್ಗೆ ತೆರೇಂಗ್ ಡೆಮೊಕ್ರಟಿಕ್ ಪಾರ್ಟಿಗೆ ಮೆಂಬರು ಮಿಬಿಲ ಬೊಡ ದೇಕೊಳ ಹದ ಫಣಿ ಏನು ನಮಸ್ ರಿಪಬ್ಲಿಕನ್ ಪಾರ್ಟಿಗೆ ಮೆಂಬರು ಮಿಬಿಲ ಗಿನ ಮೆಂಬರು ಮಿಬಿಲ ಅವರ ಗಬೂಲ್ ಕಮ್ಗೆ ಫಾಹ ಕುರುವಿಗೆ ಗೊಸ್ವೆ ಏನು ನಮಸ್ ಗ್ಯಾಗಣಕ ಡೆಮೊಕ್ರಟಿಕ್ ಪಾರ್ಟಿಗೆ ಫರಾತು ಹಬೇ ಫುಳಕು ಮಿಬಿಲ ದೇಕೊಳ ಮಿಬಿಲ ಎಕ್ಕೊಳ ವೋಟ್ ದೀಪ ವಾಕಂ ವಣಿ ಫಾಹ ಕುರುವಿಂಗ್ ಗೊಸ್ವೆ ಮ್ಯಾಗಣ ಡೆಮೊಕ್ರಟಿಕ್ ಪಾರ್ಟಿಯ ಕಿ ಮೀ ಮಿಫದ ಬೊಡದಿ ಹರವತ ಮಿಗತ ಕುರುಮಾಮಿದು ವರ ದೇಕೊಳ ಪಾರ್ಟಿಯ ಗೊತ್ತಿಗು ಫಾಹ ಕುರುವಿಂಗೆ ಬದೇ ರಿಪಬ್ಲಿಕನ್ ಪಾರ್ಟಿಗೆ ಫರಾತು ಮ್ಯಾಗಣ ಗೊತ್ತೈಗ ಗಿನ ಮೆಂಬರ್ ಅಂತ ಇದು ಕುರುವಿರು ಹ್ಯಾಮ್ ಮೆಂಬರ್ಕ್ ಮಿಬಿಲ ದೇಕೊಳ ಹದ್ದ ವಾಫ ವಾಕಂ ವಿಸ್ ವಣಿ ಎಂಗಿಗೆಂಗ್ ಗೊಸ್ವೆ ದೆನ್ ಎಂಗಿ ಒಡಾಣೆ ಅಮೇರಿಕಾಗ ಅಸ್ಕರಿ ಬಜೆಟ್ ಮಿಹಾರ್ ಮಿದನಿ ಹಮ ಕೊಮ್ಮೆ ಆಹಾರ ಕುಹೆಂ ಹಮ ಬೊಡುವಮು ಗೌಮ್ಗೆ ದಿಫಾಟಕ ಹೇದ ಕುರೆ ಮಿಂಬರ್ ಬೊಡ್ಕುರಂ ಗೊಸ್ ಮಿಹಾರ್ ಗ್ಯಾಗಣಕ ಎಮಿಂಬರ್ ಮಿವತಿ ನುವಸತೇಕ ಬಿಲಿಯನ್ ಡಾಲರ ಅರಾಗೆಂಗ್ ಗೋಸ್ವಾ ಮಿಹಿಮ್ಮಿಕಂ ಒಬ್ಬ ಅಣಿಕ ಏಕೆ ಪಾಯಿಂಟ್ ಫೈವ್ ಟ್ರಿಲಿಯನ್ ಅಮೇರಿಕಾ ಡಾಲರ್ಗೆ ಬೊಡು ಅಸ್ಕರಿ ಬಜೆಟ್ ದೇಹ ಸತಾವಿ ಫಾಸ್ ಕುರುವೆ ಮಿಳನಿ ಮಿ ಅಮೇರಿಕಾ ಹೆಂಗ್ ಈರಾನ್ ಅದಕ್ಕೊಳ ಬಸ್ ಮಿಹಾರ ಹಂಗುರಾಮ್ ಕುರಿಯ ಗೆಂದಾತಿ ಆದಿ ದುನಿಯಾಗೆ ತಂತನ ಹಿಂಗಂಜೆ ತಫಾತ್ ಏಕೆ ಅಸ್ಕರಿ ಆಪರೇಷನ್ ತಕ ವರ ಬೊಡದಿ ಹರದ ಹಿಂಗಾತಿ ಕಮಗ ಫಾಹ ಕೊರೆಗೆ ಬದೆ ದೆ ಮಿಬಿಲ್ಗ ಅದಿ ವರ ನೇದೇವೆ ಕಮೆ ವಾಕಮ್ಗ ವೇ ವರ ಫಾಡು ಕ್ಯಂತ ಏಗುತು ಅಮಾಜ್ ಗೋಸ್ಫಾ ಕಾಂಗ್ರೆಸ್ಗೆ ಮೆಂಬರ್ ಕಮಂಗ ವಾ ಥೋಮಸ್ ಮೆಸಿ ಮಿಕಮಾಗುಳೇಗುತು ವಾಹಕ ದಕ್ಕಂ ಏನಾ ಭಯಂಕರ ವಾಹ್ ವಣಿ ಮಿಬಿಲ್ಗ ಮಿಹಿಮೇನೆ ಕಂಕಮ್ಗ ತೆರೆ ಎಮ್ಮೆ ನೇದೇವೆ ಎಮ್ಮೆ ಕಮನುದ ಎಕ್ಕಮ ಕಿ ಮೀ ಅಮೇರಿಕಾಗೆ ಆಸ್ಕರಿ ಇಂಡಸ್ಟ್ರಿಗೆ ಹಿಮೇನೆ ತಫಾತ್ ಏಕೀಕಿ ಟೆಕ್ನಾಲಜಿಗೆ ದಾಯರಾತ ಯಹೂದಿ ಇಸ್ರಾಯೇಲ ಗುಳುವಾದ ನಿಮ್ಮ ಫೈ ಗೊತ್ತು ಮೀ ವರಬೋಡು ಮಸಲೆ ಗೊತ್ತುಗ ಥೋಮಸ್ ಮೆಸಿ ವೇ ಫಾಹ ಕುರಬಾ ಅದಿ ಸಪ್ಲೈ ಚೈನ್ ವಸ್ ಮಿಯತಿ ಆಸ್ಕರಿ ಗೊತ್ತು ಹಮ ಯಹೂದಿ ದೌಲತ ಗುಳುವಾದಂ ಮಿ ಬಿಲುಗ ಮಿ ಕಂಕಂ ಹಮ ಜಿ ಗೆಂಗೋಸ್ ಫಾ ದೆನ್ ಮೀ ಮಿಕಮ್ಗ ಮಚ್ಚಂ ತಫಾತ್ ಏಕೀಕಿ ಫಾಡು ಕ್ಯೂಂತ ಅಮಾಜ್ ಬಗೆ ಗೆಂಗೋಸ್ ವಾಯರುಗ මෙසී මිකමක ාහා කොරවා තංකොළෙන්මී. එමෙරිකාගේ මිනිවංකමා සියාදතන් උනිකං අන්න පද ගොතකං එමෙරිකා මියවලනී බොඩ අස්කරී බජට ෆාස්කුරන් කමශාහෙන්කමුන් මී ඒකම් නුවජකම ගවානම ඒන එකමක් මච වර බොඩන් උපා කොරවාන කමක්කමග වේ මෙසී එකත බයන් කොරබ්වාා දෙෙන් ඒනාග උම්මීදකි මිකමගේ තෙරේග සැනටුම් මිවිලතා නිබුන් කමශා එපදාන් එකම් වෙජ්ජිකම ගවානම් මී ඇමරිකාගේ රයියතුනත් ලිබේන වර බොඩ දුවෙක්කම ගවස් වේ මෙසී ඒනාග වාහකයාග එකං එකොත පාහක කොරොබ් වාාා දෙෙන් අද දැමි විලාම දැම්ෆෘතා වාහකත දෙකවිගෙන් දියරග සැනට් මෙනෝරිටි ලීඩ චක්ෂමා ඒනා මිවිලාමදු බහුස් කොරමක් වෙස් වර බොඩා නුගබූල්කම් පාහා කොරේගේ බදේ අද ඩෙමොක්‍රටික් පාටික මෙම්බරම් වනී බිල බහුස් කොරම් වෙසම් එක්කොන් හම ගෑගනකං හෙෙන් හුර සලා එකම් විය නුදේම් වෙස් මසගේ කොප්වා එකම් එකතන් බාාවන් ජෙහුණු සාභක්ත ශූමා විදාල පෝතී මේ හම ඇමරිකාග රයි සද්දය ගෑගනකහෙන් බ්ලෑංචකගේ ගොතුගේ ඒනෑ පහා කොරවේතිීවේ එපදෑන් හම හිතුහරි ගොතකන් ඇමරිකාග රයිියතුන්ගේ ෆෑසා බොඩ අස්කරී බජට ෆාස්කෝගින් හඟුරාමය හරදු කරන් එකමක මච්චත් ඩෙමකොටික් පාටින් ගබූල් නූන්කමග වාතීවේ එකමක් මච්චන් හුරස් එලිකමග චක්ෂූමාවේ එකන් එකොත පාහ කොරවා විදාල්වෙෆා දෙැම්මී මිගොත මිකන් ඔංගිරුග වරක් බොඩ ෆාඩකයන්තම් මි බිලාමද අමාසුවගේ ගොස්ව වේ ඇමරිකාගේ ඒතෙරෙන් වකින් හාසකො සියාසි දාර හරකා තෙරවා තාතයකි බේ ෆලුම් මිකම් වච්ච වර බොඩද කම්බොඩුන්ත ාල කරම් මිගෙන්දනී අස්කරී බජට්මි බොඩකරුම්ගම් පහතුක මිවාකමකීමී මෑගන ගොතෙක්ග හම ඊරාණ දෙකොළ හඟුරාම කුරුම්කමග එෆරාතක විශ්නේතිීකමග ඉඟිගෙන් ගොස්වා මී ඔතී.
0: නාසමි ඇමරිකායින් යහෝ දෙන්න මේ අස්කරයේ හිතරිකම් ෆෝරු කොද්දිනු මාදෙන් හිලේ හතියාර ෆෝරු කොදනුම් පද එත කමෙ කොද්දනමක ඒකමාමතු මෙහම එවස් වරාතකුන් සුවා නුකුරවන කමක කමෙක ගුතු ගොයගතුන් මේ නිවමකන් අන්නන් උලනි තොකොබෑ තො මිකමුග මේ ඔය කන්තත්තයකි
1: වකින් හාසකොද්දන බොඩ හඟුරාමයාගේ පහුම් පාහා කොරවිගින් ගොස් වාකමී යහුදී ඉස්රායිල ඇමරිකායින්දේ අස්කරී එහි ආදී ඒ තොපාත් ඒකීකි දායරාතකුන් දෙමුන්දා එහිගේ ෆෑසායාමි පද කංකමකීමී සියාසී දායරාගේ වෙස් වරක එකමු මච්චා බේබේෆුළුම් විශ්නවා එකම මච්ච සුවාල් උපද්දවා ආදී පාඩු කියුන් අමාසිකු පවාකමෙන් නූකම්ග පාහා කොරවිගෙන් එබදේ දෙ එහෙ නමස් මියදු මියති වර බොඩම් මේ මස්රහු බදිලුවාම් පශාවකමග ඉගෙන් එබදේ සියාසි දාර හරකාතරවා වරක්ගෙන මෙම්බරුම් මෙහාරු යහුදී ඉස්රායිල හුළුවාදේපවා අස්කරී එහි තෙරිකම් ෆෝර කොද්දිනුමා අධිම් පදයන් කංකම් කුරුමාමතු වර බොඩ විශ්නා එකංකව මච්ච නුරුහේකම් වෙස් වනී පාහ කොරවගෙන් ගොස් වෙයිදෙන් එඟිපට යන්නවානේ මිෆහර් හුරහෙලිගේ මිදියා එන්ඩඒ තෙරේම් වෙස් වාහ කොරවගෙන් දා තංකොළෙන් මී මිවිලුග හිමිනිගෙන් වා එත්තන් එම් මාධදා නුවත එක් ලෝස් තෆාත් ඒකී එමෙන්මන්සක් හිමනාගෙන් බදලතක් ගෙන්න්නම් එමෙන්මටෙන් හුෂලිගෙන් ගොස්ස වේ එකතුන් දුවිසත්ත නවාර වන මාධදාය වේ බදලු ගෙන්න්නම් හුෂලිගෙන් ගොස්වා දෙන් ඒගමි බයන්කොරනීම යහුදී ඉස්රායිල ඇමෙරිකා අස්කරී ගොතුන් එතෙරෙන් හම ගුළුවාදුන් කමුගා නිම්වාහමියෙන් ඔතුමකීමී කොංග්‍රස්ක මෙම්බරුන් එකමා වර නුරුහේකමකම් වෙස් වනී පාහකුරයගෙන් ගොස්ව දෙෙන් එහෙකම මිබුණා දවිසත නවාරම මාධ්‍යය බදලෙ ගෙන්න්නම් එමෙන්මට වනි හුෂාලා දෙහෙන්නව මිකමග වෝට්නගෙන එකම එගෙන් දිය තංකොල මී අදිය ගොතන්ගේ බදව ගෙන්න්නම් පාස් නුවිකමග වියස පාහ කොරවගෙන් ගොස්වා තංකොල මී හාසකො ඩෙමොක්‍රටික් පාටික මෙම්බරුන්ගේ තෙරෙම් වෙස් අදී බයි රිපබ්ලිකන් පාටික මෙම්බරුන්ගේ තෙරෙම් වෙස් මිබිල් මිගුත ෆාස් කරුමා මෙද වර බොඩත හියාල් තපාතුන් තන්ගේ බොයිකන් අදි දෙකොල් හෙතුම් වෙසේ බොයිකම්ග එගිගින් එබදේ එකතුන් බදව ගෙන්න්නම් ඇමෙන්මට ගකතුග හුෂාලාපම් මේ වනී මෑගනකොතෙක ඩෙමොක්‍රටික් පාටික පරාතුන්කම් වෙස් එගෙන් එබදේ සතේක මෙම්බරුම් වනී මිගොත මිබිල් ෆාස්කර නොෆෙන්න්න කමග වෝට් දීප ඒග තෙරේග ඩෙමොක්‍රටික් පාටීග හම එමස් බේෆල එකමගවා නැන්සි පෙලෝසී වෙසිමිනි වඩන්නවා පෙලෝසිී මිකමාගලයකුතුන් වාහකදක්කම් බයන්කරවා වනී හම හංහගුරාමයක පහ අනි හගුරාමයෙන් මෙරිකා ගරයිතුන් මච ජස්වාපද උසුදකුම් යදුගේ සරකාරුන් කංකන් කරමුන් ගෙන්දා තිවේ මේ ඇමරිකා රයිත ಮಿನಿತ್ತುಂಗೆ ಮಸ್ದಹತೆ ನೂನ್ ಕಮುಗ ಹೆಂಗ ಕಮುಂಗ್ ಎ ಗೊತ್ತ ಮಿ ಬಿಲ್ಗ ಮಿ ಬ್ಯಾ ಹಿಮನಾಗಿಂ ಫಾಸ್ಕುರಂಗ್ ಏನ ಫೆನಿ ವಡ ಅನುಗತಿ ಕಮುಗ ಪೆಲೋಸಿ ವೇ ಭಯಂಕರ ದಿಕೊಳ ವೋಟ್ ದೇವ್ ವಿಸಾಬಿ ಕಿ ವಿಸ್ ಏಯ್ ಕಮಶ ಮೀ ಎ ಗೊತ್ತ ಕವಿಸ್ ಅಮೆರಿಕಾಗೆ ತೆರೆಗ ಮಿ ಕಂಕಂ ಒನ್ನಂ ಬಿ ಗೊತ್ತೆ ನೂನ್ ಕಮುಗ ಏನ ವೇ ಭಯಂಕರ ವಾಫಾ ಅದಿ ಎವ್ವೆಸ್ ಇಫೇಟು ಮೆಣ್ಣೆ ಗೊತ್ತುಗ ಯಹೂದಿ ಇಸ್ರಾಯ್ದಂಗ್ ಅಸ್ಕರ್ ಏಹಿತ ದಿನಮಕಿ ಏಯ್ ಅಮೆರಿಕಾಗೆ ರೈಯತುಂಗೆ ಮಸ್ಲಹತೆ ನೂಂಕಮವ್ವೆಸ್ ವೇ ಪೆಲೋಸಿ ಏನಾಗ ವಾಹಕಾಗ ಏಕಂಗ್ ಇವತ್ತ ಫಾಹಗ ಕೊರಬುವ ಗೆನ್ನ ವಾಫ ಅದಿ ದೇ ಮಿಕಮುಗ ಮಿ ಬದಲ್ ಮಿ ಐ ಅಮೆರಿಕಾಗೆ ತೆರೆಯ ಕೀವಿಗಂತ ಗುಣವೇ ಇರುಗ ಮಿಕಂ ಫಾಹ ಮಿಕಂ ಎಮ್ಮೆ ಕೂಡ ಫಾಹ ಕೊರವಿಗೆನ್ ದಿಯೇಯಿ ಗಜ್ಜಾಂಗ್ ಎಮ್ಮೆ ವರ್ಗದೆಯ ಯಹೂದಿ ಇಸ್ರಾಯ್ದುಂಗ್ ಹಮಲಾತ ದಿ ಬೊಂಗಳ ಬೊಡತಿ ಗೆಲ್ಲುಂತ ದೇ ಮುಂದಿಯ ಇರುಗ ಅಮೆರಿಕಾಗ ರೈಯತು ಮಣಿ ಏಕಮಾ ದೇಕೊಳ ಮಗುತ ಮಚ್ಚ ನುಕುಮೆ ವರಬುಡಂಗ್ ಅಡು ಫಿಲಾಫ ಹಾಸಕ ಕೊಲಂಬಿಯಾ ಯೂನಿವರ್ಸಿಟಿಗೆ ದರಿವರಂ ಫಶಾಗಿಂಗ್ ಹರಕ್ಯಾಂಗ್ ಹಮ ಅಮೆರಿಕಾಗ ಹಮ ಹುರಿಹಾ ಯೂನಿವರ್ಸಿಟಿ ತಕ್ಕ ಹಿಂಗ ಗಣಕ ಫೆತರು ಎಂದಿಯ ಅದಿ ಏಕಂಕ ಮ್ಯಾತಿರುಕುರು ಮಟ್ಟಕ ಅಮೆರಿಕಾ ಇಂಗ್ ವರ ಅಣಿಯಾವಿರ ಗೊತ್ತಿಗೆ ಬಾರ್ಗು ಬೇನು ಕೊಂ ಸಿಫ್ಯಾನ್ ನೆರಿಗೆಂಗ್ ಕೇವಾ ಕುದಿಂಗ್ ಹೈಯರ್ ಕೊಂಗ್ ಅದಿ ತಫಾತ್ ಏಕೈಕ ಯೂನಿವರ್ಸಿಟಿ ತಗೋ ಮಸ್ಸುಲ್ ವೆರಿನ ಪ್ರೊಫೆಸರ್ ವೆಸ್ ಹೈಯರ್ ಕೊಂ ಇಫದ್ಯಾಂಗ್ ಕಂಕ ಹಿಂಗ ಆಗೋಸ್ವೇ ಬಾರ್ಗು ಬೇನು ಕೊಗ್ಗಿಂಗ್ ಎಫದ ಎವ್ವಂತಕ ಅಡು ಫುಲ್ ತಂಗ ಅದಿ ಮ್ಯಾತಿರು ಕುರೆ ಕಮಗ ವೇಸ್ ಅಯ್ಯ ತುಂಗ ಹಿತುಗೋವ ಶೂರು ತಾಕಿ ಏ ನತ್ತಾಲಿವೇನೆ ಇಚ್ಚೆ ನೂ ಕಮುಗ ಬೆಲಿವಿಗೆಂಗೆ ಬದೆ ಏಹೆಂ ಕಮು ಮಿ ಕಮುಗ ಮಿಯತಿ ಮಿಹಾರ್ ಅಮೆರಿಕಾ ರೈಯ ತುಂಗ ಹಿಯಾದ ಎಗ್ಗೊತ ಸಿಯಾಸಿ ಬೇಬೆ ಫುಲ್ ವೆಸ್ ಫೋನ್ನ ಗೊಂಡಿಗೆ ತಿಬ್ಬವಾಗಿ ಮಸಕ್ಕೆ ಮಸಕ್ಕೆ ಕೊರಬನ್ ಜಹಿ ಬಡಾಂಗ್ ಪಕ್ಕಂ ವರಬ್ಬಡ ಫಾಹ ಕೊರವಿಂದ ಆತೀವೆ ಮಿ ಫಹರ್ ಮಿ ದೇಕೊಳು ಹೇದುಂತ ಡೆಮೊಕ್ರಾಟ್ ಉಂಬೆಸ್ ಅದಿ ರಿಪಬ್ಲಿಕನ್ ಉಂಬೆಸ್ ಇಖ್ತಿಯಾರ ಕೊಪ್ಪ ವಣಿ ಕಮಗು ಫಾಹ ಕೊರವಿಗೆ ಗೋಸ್ವಾಮಿ ಅತಿ ದೆಂಗ್ ಅದಿ ಮೀಗ ಫಾಹ ಕೊಲ್ಲಂ ಜಹಿ ಎತ್ತಂಕೊಳ ಮಿ ಜಮಾನುಸುರ ದೇಕೇ ಮುಂಗಣ್ಣ ವಾಹಕೆ ಮೀ ಫಲಸ್ತೀನ್ ಗುಮುಗ ಯಹೂದಿ ದೌಲತ ಏಕೋಯುಗ ಫಲಸ್ತೀನ್ ರೈತುಂಗ ದೌಲತ ಬಿಸ್ ಬಿನಾವಿಗೆ ಅವುಂ ಅದು ಏಕಮುಗ ಮಚ್ಚಂಗ್ ಅಮೆರಿಕಾ ಎಂಬೆ ಕೊರಿಂಗ್ ತಫಾತ್ ಏಕೈಕಿ ಮಶ್ವರ ಬದಲುಂತಕ ಏಕೈಕಿ ವಾಹಕ ದೇಕುಂತಂಗ್ ಅದು ಮಶ್ವರ ಕೊರುಂತ ಯಹೂದಿ ಇಸ್ರಾಯೇಲ ಫಲಸ್ತೀನ್ ವಸಿಮನಾಗೆಂಗ್ ಹಮ ದಿಗ್ಮುಂತ ತಕ ಕುರಿಯ ಗೆಂಗ್ ಗೋಸ್ವ ಎಹೆನ್ನಮಸ್ ಮಿಕಂಕ ಹಮ ಏಕಂ ಹುಟ್ಟುಮ ಕಂಗಾಸ್ ಹಿಫಾಫ್ವಾ ಬಿಂತಗು ಯಹೂದಿ ಮಜಂ ವೆರಿ ಕುರುಮ ಇಫದ ಕಂಕಂ ಯಹೂದಿ ಇಸ್ರಾಯೇಲ ಫಶಾಗತುಮುಂ ಅಮೆರಿಕಾ ರೈತುಂಗ್ ತೆರೆಯಗ ವರ ಬೊಡತಿ ನುರುಹುಂತಂ ಉಪದಿಗೆಂದಿ ಈ ಕಮುಗ ಫಾಹ ಕುರಿವೆಂಗೋಸ್ವಾಮಿ ಅತಿ ಹೆಂಕಮು ಮಿಹಾಲತಂ ಅಮೆರಿಕಾ ಮಿ ಅಣ್ಣನ್ ಜೆಹುನ್ ಸಾವಕಿ ವೆಸ್ ಮೀ ಯಹೂದಿ ಇಸ್ರಾಯೇಲ್ಗ ಅಮಲ್ತಂ ಹುರಿ ಗೊತ್ತು ಕಮಶ ಮಿನೂ ಗೊತಕಂ ಯಹೂದಿ ಇಸ್ರಾಯೇಲ್ಗ ಅಮಲ್ತ ಬಹಟ್ಟ ಹಿಂದೆಗ್ಗ ಫಹರುಗ ಸಿಯಾಸಿ ಬೇಬೆ ಫುಳು ನವೆಸ್ ವಿಷ್ಣು ಮಿನು ಗೊತಕ ಬದಲು ಕುರಿ ವಿಧಾನೆ ಕಮುಗ ಬುಣವಿಗೆಂಗೆ ಬದೆ ಎಹೆನ್ ನಮಸ್ ಮಿವಗುತ ಫೆಣ್ಣ ಫೆನುಮಂಗ್ ಎವ್ವೆಸ್ ಬದಲೆಂಗ್ ಅಣ್ಣಾಣೆ ಕಮಕ ನು ಬೆಲಿವೆ ದೆಂಗ್ ಮಿ ಕಮಗಾದಿ ಫಾಹ ಕೊರವಿಂದ ತಂಕೊಳ್ಳ ಮೀ ಸೆನೆಟು ಮಿ ಬಿಲ್ ಫಾಸ್ ನುವೈಜ್ಯ ಕಮಗ ವಾಣವ ದೆಂವೆಗೆಂದ ಗೊತ್ತಾಮೆದು ವರ ಸ್ವಾಲ್ ತಂಗ್ ಉಫದಿಗೆಂಗೆ ಬದೆ ನುವೈಜ್ಯ ಕಮಗ ವಿಎಸ್ ವಿಸ್ ಅಮೆರಿಕಾಯಿಂಗ್ ಯಹೂದಿ ಇಸ್ರಾಲ್ ಹಿಮನಾಗೆಂಗ್ ಅಸ್ಕರಿಯಾಯ ಮಿ ಕುರಂ ದ ಹೇದ ಕೊಂಬೆಸ್ ಗೊತ್ತಾಗ ಕುರಂ ದಾಣೆ ಕಮಗ ಫಾಹ ಕೊರಂಗೆ ಬದೆ ವಾಕ್ಯ ಓಕೆ ಸಪ್ಲಿಮೆಂಟ್ರಿ ಬಜೆಟ್ ತ ಫಾಸ್ ಕೊಗೆಂಗ್ ಕಮಗ ವಿಎಸ್ ಏಕಂಗ್ ಕುರಂಗ್ ರೈಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ ಸರ್ಕಾರ ದಿಮಾ ಕುರಾಣೆ ಕಂಗ್ ಐ ಖಂಡೇಳಿಗೆಂಗ್ ಯಗಿಂ ವಾಕಮೆಂಗ್ ಅದಿ ಅಮೆರಿಕಾಯಿಂಗ್ ಅಸ್ಕರಿ ದಾಯರಾಗ ತಫಾತ್ ಏಕೈಕಿ ಅಸ್ಕರಿ ಮರುಕಸ್ತಕ ಕುರ ಹರೌತ ಕಾಯಫದ ಹರೌತ ಬೆಸ್ ಫಾಸ್ ಕೊಲ್ಲ ಕುಡಕೊಲ್ಲ ಫಹತ ಜಸ್ಸಾದಾಗೆಂಗ್ ಹಮ ಮಿಕಮಟ್ಟಕ ಹಗುರಾಮೆಟ್ಟಕ ಫ್ಯಾಸ ಹರದು ಕುರ ಮುಂದಾಣಿಕ ಮಿಕಂ ಕಮುಗ ತೆರೆಂ ಫಾಹ ಕುರಿಗೆಂದ ಕಮುಗ ತಫಾತ್ ಏಕೀಕಿ ಫಲಾತ ಕುಂಭಯಾಂಕುರಮು ಮೀ ಗೆಂದನಿ
0: ಮೀ ಮೆದುರು ಮತ್ತಿಗವ ಅಮೆರಿಕಾಗೆ ಇತಿಹಾದ ಬ್ಯಾವರಿನ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಹಕತಾಗಿ ಪ್ರೋಗ್ರಾಮಿಂಗ್ ಹಿಂಗಂಗ್ ನೋದ ತರಗಿ ಕೊತ್ತೆಂಗ್ ಅಮೆರಿಕಾ ಎಂಬಣಿ ನಿಮ್ಮ ಫದೆಂಗ್ ಮಿಕಮಕ್ಕಿ ಹಮ ಬೋಡು ಹರತ್ತಕ್ಕೆ ಹಿಂಗಾಣೆ ಕಮಕವ್ವಾಯ್ರು ಅಮೆರಿಕಾ ಹೆಂಗ್ ಮಿಕಮ ಫ್ಯಾಸ ಹೋದನೆ ಕೊಂಗುತಕತ್ತು ಹೋದಾಣಿ
1: ಅಮೆರಿಕಾ ಮಿಹಾರ್ ಮಿವಣಿ ಮೆದುರು ಮತಿ ಹಿಮೆನೆ ಅಮೆರಿಕಾಗೆ ಇತಿಹಾದಿ ಬ್ಯಾವೆರಿನ್ನ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಪ್ರೋಗ್ರಾಮ್ ಹಿಂಗ ದೀನುಗೆ ವಿಷ್ಣು ಬೆಕ್ಕುರಿ ಅಣ್ಣರೆ ಎಗುತಂಗೆ ಮಸಕ್ಕೆ ಫಶಾಫಕಂ ವಣಿ ಫಾಹ ಕುರೆ ಹಿಂಗೋ ಸ್ವೇಗತು ಮಿಹಾರ್ ಮಿವತಿ ಸೌದಿ ಅರೇಬಿಯಾಕು ತಿರಿ ಸಹರ್ದು ಹೋಗೆ ಎಬ್ಬಸು ಮೆಗ್ಗ ಸೊಯ್ಕೊಪ್ಪ ಸೌದಿ ಅರೇಬಿಯಾಗ ನ್ಯೂಕ್ಲಿಯರ್ ಹಕದ ತರಗಿ ಕೊದ್ದಿನ ಮಂಗ್ ಅಮೆರಿಕಾ ಹಿಂಗೆ ಕಂಕಂಗ್ ಕೊದ್ದೆ ಮಿಹಾರ್ ಮಿವತಿ ನಿಮ್ಮ ಮಸಕ್ಕೆ ಫಶಂಗ್ ಯಾಗಣ ಕಂಗ್ ಹೆಂ ತಯ್ಯಾರು ಫದೆಂಗ್ ಏನು ನಮಸ್ತೆಯ ಫಾಹ ಕುರೆ ಫದ್ಯಾಂಗ್ ಮಿಕಂ ಮಚ್ಚ ವರ ಬೊಡತಿ ಹರೌತಕ್ಕೆ ಹಿಂಗಾಣೆ ಮಿಹುರಿ ಹರ ಹರದಿಗೆ ಫ್ಯಾಸ ಆವೇಸ ಹಗೀಗತ್ಗೆ ಅಮೆರಿಕಾಂಗ್ ಅತ್ಲಾಣಿ ಈಗವ ಮಕುಂಕಂಗ್ ಹಿಂಗಿಗೆ ಬದ್ದೆ ಏಯ್ ರೈಸ್ ಡೊನಾಲ್ಡ್ ಟ್ರಂಪ್ಗೆ ಸಿಯಾಸತ್ ಮಿಹಾರ್ ಮಿ ಹುಣ್ಣೆ ವಿಗೋತೆ ಕಿ ಏಯ್ ಅಮೆರಿಕಾಂಗ್ ಎಬ್ಬಿಸ್ ಕಮೆ ಕುರಾಕಮ ಗವಾನಮ ಏನೇನು ಫರ ತಕ್ಕ ಏಕಮ ಮಚ್ಚ ಆಗುದಕ್ಕ ಹರದು ದಿ ಎಗೋತ ಕಂಕಂಗ್ ಹಿಂಗುವು දැන් මෙහාර මිකමග සදම ඇති වර බොත් හයාල්ත පාතුමුන්තකක්දා හිසාව හමකංකං ගොස්ව ඒ රයිස් ඩොනල්ඩ් ට්‍රම්ප් කුල්දියක එන ටත් සෝශල් මීඩියාග ලිව්වි වාගතක බයංකොර වැැි සෞධ අරබියයා මිපද කමින් මරිකාග පරාතුන් එහෙන්නම ස්කොද්දවේනී යහුදි ස්ටල් දවතකමග බදාගෙන එකවරවේ ඩිප්ලමිට ගුළුන් ගයි මුකෝ යහුදි දවතයක සෞධ අරබියා ඉංකුරිය දම් පේශමුන් කම ද මියති යනකා මිකමග ඉතුරු මසල් තක්පුරි මති වගෙන් දාගොයි මිහාරු මැදුවරීගෙන් ගොස්වා යහුදි ස්ටල් බොඩුසිරි බැංජමින් නැතන් යාහෝ වනී ට්‍රම්ප්ගේ මිනිින්මවන් මිහාර වර බොඩ මරහබා විදාලයක කම්මස් වනි පාහා කුරේ පදෙන් මිහිමිකං ඔතුමුන් මිකමග දෙෙන් අදි උපතිගෙන්දා එනිහෙන් ස්වාල්ත මී ඊරාන් පද ගවන්තා නීකුලිය හකතාග දායරයන් හම තපාත එකකි තරක්ගී ගෙරෝග කුරිය දායරුග මෙදුරු මතික දෙමිති බේහනිගම් එහෙනිෙන් ගම තකුම් වෙස් මිකම් වෙසම කරන් ජහනකං අධි කොරම් උදානකන්ගේ කණඩලිකින් එගේ කමේ ඊරානමද වර බොඩ ෆාරදා ඊරාන්ග නීකුලිය පොග්‍රම ාරදාන් බයිනල ගවාම එටමික හකතයා බෙහේ ඒජන්සිය අයේගේ පරාතුම් වරක් වරගදේ මසක කොරම් දාෑරුග මෙදුරු මතික හම නීකුලිය හකත තරගී කුරමටක මසක කොරම් දා එහිනියෙන් ගමතක එහා බොඩ ෆාරලා එකන් කුරම නුදාකම් වෙස් වනි පාහා කුරවියෙන් ගොස්වා ද මිකමග මිසාක යුනට රැ මරට් පද ගමතකු මිහාරමති මරිකා එබසුමෙන් හදාගෙන් මිකමග කුරියද්දා නිම්මායි මසක පටාහ දෙහස් නොවනාහර වනී යුනට ඩරයි බේමරේස්ගේ ෆොරතම නීකුලේ පව ප්ලාන්ට් බිනාකොප්කම වෙස් එඟිකින් ගොස්ව වේ දෙ එහනම යුරේනියම් ෆක්කා කුරුම් පද කංකං යුවයි ග නුකරාගොත නිම්මායි ඇමරිකාන් එකන් කොක්ගෙන් යුවයි එකන් හිංග දේකමය ගොතුග බාවාෆයින් ඔතුමකීමී ඇමරිකාය වරන් හිංහම ජහේකමෙන් ඇමරිකායන් ඇබ්බානා එකමග මච්චන් නුබෙහවේ ගොතකන් එවෙස් ගවමකුම් නීකුලිය ප්‍රෝග්‍රාම කුරිය ගෙන්දාකම් ගවානම එදම් වගෙන් දාන දුනිය වරබොඩු මස්සලේක දෙන් අධිමික පාහකොල ජෙහතන් කොළම යහුද ස්රයිල් යහුද ස්රයිලුම් මිහිංගා නීකලිය පොග්‍රම්මී යහුදී දවතුම් වර සිල්ුවරි ගොතෙක් හිංගා කමකම්ග වායරුග අයයේඒග පරාතුන් වෙස් මොනිට කරුම බෙලිහෙට්ටුම මින් වෙස්කමේ නෙක්කමුග වේ අදී ඊරාණ හිලාප යහුදී දවතකි NPT මොහදාග සොයි කොෆවාගවම වෙස්නුම් යුවයින් වේ NPT මොහදාග සොයි කොෆාදි මිසරුම් වෙස් වේ මිසරුගස් මිහාරුම් නීකුලේ හකත තරක්ගී කරමුගේ ප්‍රග්‍රමෙන් නිකලිය පව ප්ලාන්ටෙන් අල් දබ්බාග නමග හම බිනාකොගින් මසක කොරමු දාකම් වනියගෙන් ගොස්ප රශයාගේ හිගේ කංකන් කොරමු දායරුග මෑගන් ගොතෙක්ග කරන්ට උපෙද්දමා අදී ඩිසිල්නේෂන් ප්ලාන්ට තකුම් ෆෙන් උපෙද්දමා ඉපඳ කංකමම් හකත බේනුම් කරවෙනකං මෙති එගිගෙන් ගොස්වා දෙන් තුරුකි විලාත බලායරුග තුරුකි විලාතුන්ග හම නීකුලිය හකතමා කුරි මෙස උපද්‍යයාගෙන් බේනුම් කොරමුන්දේ නේටෝග මෙම්බරු ගමක් වෙෆා ඇමරිකායින් එකංකමග තෙරියන් ඇබ්බානා බලා හෙදේගොතන් ඔන්නාතීවේ එදෙමා මස්ලේකවගෙන් නුදනීකමක පහා කොරවිගෙන් එබදේ අද ඇමරිකාන් වනි තුරකී විලාතුග ඇමරිකාගේ නීකදී හති අර්ථ රුකරවාලාපකම් වෙස් වනි පහා කොරවිගෙන් ගොස්වා මිපදා මිකං අංගරුග යහුදී ඉස්රයිල්ග නීකුලිය ප්‍රග්‍රම් බලා ෆාස්කරුම් මේ ඔන්නකම වෙස්නුම් අදී යහුදී ඉස්රයිලුම් මිහාරු වරම් සිරුවරි ගොතෙක ගෑගනක නුවදිහා නීකුලිය ෝහෙඩු පද්දාාපවාකම වෙස් වරගෙන පරාතාකුම් වේ අන්දාසාක බයන්කොප් අද යහුදි දවතුම් ඉපදකංකන් කුරාකම නවාසේක ෆස්ටල් සහරුහරු අහර්තාවක තෙරෙන් පශාගෙන් මිකංකන් කුරිය ගෙන්දාකම බයන්කොන් හම නීකලිය ප්‍රගාම්ග මසක කුරි යහුදියකම ගවා මෝඩෙකයි වනුණු එතක බෑවරු නීකුලිය සිරෘතන් ඒන වගන්නගෑගෙන් ගොස් යුරප ගොස් වේ ඉංග්‍රීසි නුස්තක එක හාමකරම් වෙස් මසකෙ කොප්පා එහකම යහුදී ඉස්රාදුන් කිතම වරක දොගකරමුන් ියකමග වියස් අද එවෙසිච්චෙන් නුුණේ ඔයිකමග වියස් යහෝදී ඉස්රායිලුම් නීකුලේ හතියාරුගේ ප්‍රග්‍රාමය කුරිය ගෙන්දා කමාමද එවශක් කෙන්නේ නවාසේ අඩිහ දෙවන ආහර ඊරාණ රාග හංගුරාම බාරධාප කුරිය දියරු පාහකුරවගෙන් දිය යහුදී දවතුම් යහුදී දවදාග යහුදී ඉස්රායිලුම් ඉරාග තෙරයා ඔපරේෂන් බැබිලෝන්ග නමග

0: කුල්දමවල වාහක දෙක්කෝ
1: රේගඩු එගාරැම් බාරිය ස්ටඩියෙන් වගතු. සබ්බිස් ජුලයි
0: දිවිහරාජ්‍යයගේ මිනිවන්දුවස්.

0: කාමියාගේ ෆාර් වෙරේ කවම් බේනුන්තා කාමියාගේ ෆාර් වෙරින් ගාතුම් ඉරුෂාද හොදම් බේනුන්තා විය ෆාර් ෆුරා කුරම් බේනුන්තා
1: ගුණදංකාර
2: කොම්මෙ හොණිහිර දොයේ ගෙහඳුනු නුවගෙට ෆනරග රිපීට් හොණිහිර දොයේ හවීරු හතරුගෙට ෆනරග আদি ආදිත්ත දොයේ හවීරු හතරුගෙට ෆනරග
1: එංහ 7149 kHz medium wave 89 MHz FM band
2: හමයිකණි දිවහි රාජ්‍යයේ ගැඩුම්

0: මිනිවන් දෝහගේ ඛාස ප්‍රෝග්‍රෑම්තෝක තෙරේ
1: දිවිහි රාජ්‍යයේ මිනිවන් කම්ක තාරීඛ
0: ඉංග්‍රීසිගේ ඇදෂොන් හිමායෙවෙ රාජ්‍ය මිනිවන් කන් ලිබුණු මේ තාරීඛී ඇග්‍රීමන්ට් ගසොය කුරෙවුණි නවාරසතේක ෆස්ට්‍රස් ෆස්පනාහරුගේ ජූලයි මහගේ 26 වන දිවිහි මිනිවන් කන් මාන පුරාගේ

0: අදිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාට ඒ සුවරුගෙ තයියාරු කරවාෆා වනී තකුවා වෙරින්නට
1: සාලිහන්ගේ පකීචා.